සුබද සන්ධ්‍යාවක්. අද ජුලි මාසේ 20 වෙනිදා. සුපුරුදු සෙනෙහසින් ඒ වගේම සුපුරුදු ලෙංගතුකමින් ඔන්න අපි අදත්තාව ඔබව සොයාගෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට සජීවීව ස්වර්ණ FM අරගෙන. උපන් බිමේ උණුහුම අදත් ඒ විදිහටම ඔබට තිළින කරන්නට අපි සියල්ලෝම සූදානම්ෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මෙල්බන් නගරේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අද රාත්‍රියේදී අපි කතා කරනවා. මැදිරියට විශේෂ ආරාධ තමුත්තකුත් අද එන්න නියමිතයි. මේ සියල්ල මතරින් ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ ගිසමුච්චේකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරාගෙන තිබෙනවා. 94.4 2.11 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය වෙනදා වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම සහෘදා ආරාධනාව. එන්න රැඳින් අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන ඉන්න ස්වර්ණ FM.

අතත් බොහෝ තොරතුරු අපි ඔබ සමග වෙදා හදාගන්නවා. ලංකාවේ උණුසුම් තොරතුරු රැසක් ඉතාමත් උණුසුම් විදියට මේ දවස්වල වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය දිනෙන් දින පැයෙන් පැය තත්පරෙන් තත්පරය උණුසුම් වෙන මොහොතක්. බොහෝ වෙලාවට අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ සෝචනීය පුවත් සංවර්ධිත වැඩසටහන් එහෙම නැත්නම් සංවර්ධනය කරන වැඩසටහන් පිළිබඳව ප්‍රවෘත්ති ලැබෙනවා නම් ඉතාමත්ම අල්පයක් තමයි අහන්නට ලැබෙන්නේ. නමුත් ඊට එහාට ගිය සෝචනීය පුවත් එහෙම නැත්නම් හදවත කම්පා කරන පුවත් මේ දවස්වල නිරන්තරයෙන්ම අපිට ලංකාවෙන් අහන්නට දකින්නට ලැබෙනවා. අදත් ඒ සියල්ලම අපි ඔබ සමග එකතු වෙලා කතා බහ කරන්නට යවත්කරණය කරන්නට සූදානමක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි තවත් ලංකාවේ කලාතොරතුරු රසකුත් ඔබ සමග බෙදා හදා ගන්නට අපි අදත් වෙනදා වගේම සූදානම්. යලිත් තතාවක් අපි මතක් කරනවා 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය. වෙනදා වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා ඒ සියල්ලටම. මහද්වීප 6කට ආදරයෙන් අරගෙන එන ආදරණීයම වැඩසටහන ස්වර්ණ FM. අපි නිරන්තරයෙන්ම ඔබේ අදහස් වලට ඇහුම්කම් දෙනවා. ඔබ නිර්මාණය කරපු ගී තිබෙනවා නම් එවන්න අපට. අපි සූදානම් විශ්වය පුරාවටම ඒ ගී බෙදා හරිනට. ඔබ ගේ පද රචකයෙක් නම් ඔබ ලියූ ගී තිබෙනවා නම් එවන්න අපට. අපි සූදානම් ඒ ගී ලෝකයට බෙදා හරිනට. ඔබ සංගීත වේදිකාවක් නම් ඔබ සංගීතය සපයපු ඔබ සංගීතය නිර්මාණය කරපු ගී තිබෙනවා නම් එවන්න අපට. අපි නිරන්තරයෙන්ම සූදානම් ඒ ගී මුළු ලෝකේ පුරාවටම ගෙනියන්න. ඉතින් ආදරයෙන් මතක් කරනවා ඔබට පුළුවන් අදත් වෙනදා වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න දුරකථන අංකය විතරක් නෙවෙයි SMS පණිවිඩයක් එවන්න 04 6 8 277 886 04 6 8 277 886. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව හරියටම මතක් කරනම් 8:10.

හැමදාම් වගේ අදත් සුපුරුදු ලෙංගතුකමින් සුපුරුදු ආදරයෙන් මහත්ති පහයක් ඔස්සේ විසිරලා සිටින ස්වර්ණ FM ශ්‍රාවකයන්ව මගේ සෙග්මන්ට් එකට බියෝන් පිංක් මම ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් සුපුරුදු ලෙංගතුකමින් පිළිගන්නවා. මම රැසි. ගිය සතිය අපි කතා කරා සෝෂල් මීඩියා වලින් නවයෝන් දරුවන් ඇතිවන ධනාත්මක සාරිනාත්මක බලපෑම් ඒව කොහොමද මේ අපරාධවලට දායක වෙන්නේ කියන එක. එදා අපි කතා කරා මේක තවදුරටත් කතා කරන්න ඕනේ මාතෘකාවක් කියලා. ඒ වගේම අපි කතා කරපු දෙයක් තමයි මේ ඍණාත්මක බලපෑම් ගත්තම සයිබර් බුලින්, එතකොට මේ පෞද්ගලිකත්වයට හානි වීම වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒකේ දිගුවක් හැටියට මම කතා කරන්න හිතුවා මේ දවස්වල සෝෂල් මීඩියාවල කතා වෙන ඉන්සිඩෙන්ට් එකක් ගැන. මේක සිදු වුණේ බාල වයස්කාර දරුවෙක්, ඒ කියන්නේ අවුරුදු 18ට අඩු දරුවෙක් ගේ පෝස්ට් එකක්, දරුවෙක්ගේ වීඩියෝ එකක් ගැන සෝෂල් මීඩියාවල ගොඩක් ප්‍රසිද්ධ තවත් කාන්තාවක් දාලා තිබුණා කමෙන්ට්ස් වගේක්, සහ එයාව ඉම්පර්සනේට් කරලා, ඒ කියන්නේ එයා වගේ විදිහට රඟපානලා ඒකින් අර ගෑනු දරුවට වෙච්ච සයිබර් බුලින් ඉන්සිඩෙන්ට් එකක් ගැන. ඉතින් මේකෙදී අපි කියන්න ඕනේ මේ අපි එදත් කතා කරා වගේ හැමදාම කතා කරනවා වගේ සමාජ මාධ්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කරනවා කියන්නේ අපි කියන්නේ අර දැලිපීයෙන් කිරිකනවා වගේ වැඩක් කියලා. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි එදා කතා කරා අපි දරුවන්ගේ දේවල්, දෙමාපියන් විදිහට දරුවන්ගේ දේවල් සමාජ මාධ්‍යවලට දානකොට ඒකෙන් දරුවන්ගේ පෞද්ගලිකත්වයට කොහොමද හානි වෙන්නේ කියලා. ඒව නිසාම අනතුරු වලට මුහුණ දෙන්නේ කොහොමද, නැත්නම් සයිබර් බුලින් වලට බලපාන්නේ කොහොමද කියලා. මේ කේස් එක ගත්තා, මේ ඉන්සිඩෙන්ට් එක ගත්තාම ඒ වගේ ක්ලාසික කේස් එකක්. මේකේ බුලින් වලට ලක් වෙලා තියෙන දරුවගේ වීඩියෝව මේ සමාජ මාධ්‍යවල ප්‍රකට වුණාම මේ අනිත් YouTube කරන, නැත්නම් TikTok කරන ගොඩක් ෆලෝවර්ස්ලා ඉන්න මේ කාන්තාව එයා ගැන වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඊට පස්සේ එයා ඇත්තටම සමාව aran තියෙනවා මේ වීඩියෝ එක ගැන කියලා. ඒ වුණාට මේ කාන්තාවත් එයා යුරෝපා රටක බොහොම අමාරුවෙන් වැඩ කරලා තමන්ගේ පවුල, අපි කියන්නේ ගොඩ දානවා කියලා, තමන්ගේ පවුලට උදව් කරගෙන එහෙම ඉන්න කාන්තාවක්. මෙයාගේ YouTube නැත්නම් සමාජ අවකාශයේ එයා කරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට කරන්නේ මේ සමාජයේ තියෙන චරිත අරගෙන ඒවා විදිහට රඟපානවා, ඉම්පර්සනේට් කරලා ඒක උපහාසයට අපහාසයට ලක් කරනවා. ඉතින් ඒකට ගොඩක් අය මෙයාට මෙයාව එන්කරේජ් කරනවා, මෙයාට කැමති කියලා ෆලෝවර්ස්ලා ගොඩාක් ඉන්නවා, ලක්ෂ ගාණක් ඉන්නවා, මෙයාගේ වීඩියෝස් ලක්ෂ ගාණක් බලනවා. ඉතින් මෙයා අනිත් අය ගැන කතා කරාම පහුගිය දවස්වල එයා තව කතා කරපු කෙනෙක් ඉන්නවා, දිලේක කියලා, තව යූටියූබ් සෝෂල් මීඩියාවල ඉන්න කෙනෙක් ගැනත් මෙයා මේ විදිහටම වීඩියෝස් දැම්මා. එතකොට අනිත් අය එයාව හොඳට එන්කරේජ් කරා, මේ දේ කරන එක හොඳයි එහෙම කියලා. දැන් මේ මෙතනදි වුණේ මේ ගෑනු දරුවා ලාබාල නැත්නම් අවුරුදු 18ට අඩු ළමෙක් වීම තමයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම කියන්න උතර දෙපැත්තක් තියෙනවා. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට කාවම වුණත් අපහාසයට ලක් කරන එක, එයා අපහසුතාවයට පත් කරන එක, සයිබර් බුලින් වලට මඟ පාදන එක, ට්‍රෝලිං වලට මඟ පාදන එක හොඳ වැඩක් නෙමෙයි. තමන්ට වීවස් ගන්න ඕනේ, තමන්ට සල්ලි හම්බ කරන්න ඕනේ. ඒක කරන්න ඕන විදිහක් තියෙනවා, ethical විදිහට කරන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් පැත්ත. සෝෂල් මීඩියා වලට කන්ටෙන්ට් එකක් දාන කවුරු වුණත් තමන්ව අර බෑඩ් කමෙන්ට්ස් වලට, ගුඩ් කමෙන්ට්ස් වලට, හොඳ දේවල් වලට, නරක දේවල් වලට, ඔය හැම දෙයකම තමන්ගේ පෞද්ගලික ජීවිතය විවෘත කරනවා. මේ සෝෂල් මීඩියා වලට දැම්මට පස්සේ තමන් දැනගන්න ඕනේ තමන්ට හොඳ කමෙන්ට්ස් නුත් එනවා, නරක දේවලුත් එනවායි කියලා. ඒ රිස්ක් එක අරගෙන තමයි ඕනෑම කන්ටෙන්ට් එකක්, ෆොටෝ එකක් වගේ පොඩි දෙයක් වුණත් සෝෂල් මීඩියා වලට දාන්න ඕනේ.
මම කලිනුත් කතා කරලා තියෙනවා සමහර අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ගේ ඔය O-level results පවා දානකොට සර්ටිෆිකේට් එකේ හැමම දානවා ඒකේ තියෙනවා ළමයාගේ විභාග අංකය ළමයාගේ ෆුල් නේම් එක ඔය ඔක්කොමත් එක්ක තමයි දාන්නේ. ඒ කියන්නේ තමන්ගේ දරුවව අනුතුරුදායක තැනකට ඇදලා දාන්නේ අම්මලා තාත්තලා. ඉතින් ඒ වගේම තමයි දරුවන්ට සෝෂල් මීඩියා account එකක් හදලා දෙන එක. හදන්න දුන්නම වෙන්නේ ඒ ළමයි වැඩිහිටියන් නොවන අයට වැඩිහිටියන් නත් අපි නව යෝනියවණයන් කියලා ගන්නේ අවුරුදු 20-21 ළමයි උනත් එයාලට තේරුමක් නැහැනේ මේකේ consequences මොනවද කියලා, ඒ කියන්නේ පසු බලපෑම් මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් එයාලා මේක එළියට දැම්මම social media හරහා තමන්ගේ photos, තමන්ගේ videos, තමන්ගේ දේවල් ඒවා ඕනම විදියකට අනිත් අයට යොදා ගැනීමේ තහනමක් නැහැ. එහෙම ඕන තරම් කරලා තියෙනවා. ඉතින් මේ අනතුරුදායක බව දැන දැනම දරුවන්ට මේක කරන්න දෙන්නේ ඇයි? ඇයි දරුවන්ට මේ ගැන පාලනයක් දාන්නේ නැත්තේ? අපි අම්මලා විදියට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට ලෝකය පාලනය කරන්න අමාරුයි. අපිට හැබැයි අපේ දරුවව පාලනය කරගන්න දරුවට ඒ පරිස්සම් විනිවිදිය කියලා දෙන්න පුළුවන්. ඒක අපේ වගකීමක්. වීඩියෝ එකක් එළියට දාලා ඒකට වෙන ඍණාත්මක කමෙන්ට්ස් බලපෑම් ගැන අඬනවට වැඩිය හොඳයි ඒ වගේ දේවල් දානකොට පරිස්සම් වෙන එක. ඒ වගේම ළමයව දැනුවත් කරන්න ඕනේ ඔයා මෙහෙම දැම්මම මේ දේවල් වෙනවා, ඒ නිසා ඔයා මේ ගැන පරිස්සම් වෙන්න කියලා. මං කොයි වෙලාවකවත් දරුවෙක්ව සයිබර් බුලින් කරන එක, ට්‍රෝලින් කරන එකට මම අනුමත කරන්නේ නැහැ. දරුවන් විතරක් නෙමෙයි කිසිම කෙනෙක් සයිබර් අවකාශය තුලවත් කොහේ වුණත් ට්‍රෝලින් කරන එක, බුලින් කරන එක මම අනුමත කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙම කරන අය ඉන්නවා නම් අපි හැම වෙලෙම එයාලව එන්කරේජ් කරන්න නැතුව ඉන්න ඕනේ. එයාලට කියන්න ඕනේ මේ දේවල් මේ වගේ දේවල් කරන්න එපා කියලා. අපිත් වැරද්දක් තියෙනවා. අපි අකමැති කෙනෙක් ගැන ඒ වගේ අය උපහාස අපහාස කරනකොට අපි එයාලව හොඳට එන්කරේජ් කරනවා. අපි කැමති කෙනෙකුට ඒ දේ වෙනකොට තමයි අපිට තේරෙන්නේ ඒකෙන් අපි කොච්චර මානසිකව වැටෙනවද කියලා. ඉතින් ඒක ගැන විශේෂයෙන්ම දෙමාපියෝ විදිහට අම්මලා විදිහට අපි පොඩ්ඩක් හිතන්න ඕනේ, අපි දැනුවත් වෙන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට සමාජය පාලනය කරන්න බෑ. එතන වෙන දේවල් පාලනය කරන්න බෑ. නීතිය කියන දේ උනත් මේ සයිබ අවකාශය ඇතුලේ ඕක එළියට ගියාම හරිම අමාරු යෝක අපසට ඇදලා ගන්න. ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරපු කෙනාට ඒ වීඩියෝ එක එතනින් අයින් කරගත්තත් ඕක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන ඇති ඕන තරම්. ඉතින් ඒ නිසා ඕක කවදාවත් සයිබ අවකාශයෙන් මකලා දාන්න බෑ. එතන වගේම මම අදත් කතා කරන්න දෙමාපියන් විදිහට අපි කළ යුත්තේ මොකක්ද කියලා. පළවෙනි දේ තමයි සෝෂල් මීඩියා වල තියෙන හොඳ නරක ගැන දරුවන් සමග අපි කතා කළ යුතුමයි. එයාලා දැනගන්න ඕනේ මේකේ තියෙන භයානකකම. අපි එයාලව මානසිකව හදන්න ඕනේ ඔයාලා සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් මෙන්න මේ වගේ දේවලුත් ඔයාලා බලාපොරොත්තු වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි දුරකථන සහ පරිගණක භාවිතා කරන කාලය පාලනය කරන එක, සීමා කරන එක. එතකොට ඒක පුරුද්දක් විදියට ඒ දරුවන්ට ඒ දේ කරන්න අපි පුරුදු කරත් එහෙම එයාලා ඒ දේ විදියට ෆලෝ කරනවා. ඒ වගේම තමයි ඕල්ටර්නේටිව් දේවල් හදලා දෙන එක. ළමයව බිසි කරන්න, ළමයට ඉගෙනීමටම නෙමෙයි හොබීස් හදලා දෙන්න. පොත් කියවන්න පුරුදු කරන්න පුළුවන් අපිට. එතකොට හොඳ යාළුවෝ හඳුන්ලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මියුසික්, ඩාන්සින් නැත්නම් ස්පෝර්ට් එකක් ඒ වගේ දේවල් වලට ළමයි යොමු කරාම ළමයි අර එයාලට තව අලුතෙන් යාළුවෝ එක එක ගෲප්ස් හැදෙනවා. ඒ වගේම තමයි දරුවා වෙන දේවල් වලට යොමු වෙනවා. අර සෝෂල් මීඩියා වලට ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ වගේම මම කලිනුත් මේ දේ කියලා තියෙනවා ආරක්ෂක ක්‍රමවේදය, කියන්නේ ප්‍රයිවසි සෙටින්ග්ස් හදන්න ඕනේ දරුවන්ගේ සෝෂල් මීඩියා වලට
ආරක්ෂාව සපයන විදිහට. එතකොට එයාලට ස්ට්‍රේන්ජර්ස්ලා කියන්නේ පිට, අපි කියන්නේ ප්‍රෙඩේටර්ස්ලා වගේ එයාලට මෙයාලට ඇක්සස් නැති වෙන විදිහට අපි ඒ දේවල් හදන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් තමයි අපිට මේ දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන්ද කියලා බලන්න වෙන්නේ. අපිට දෙමාපියන් විදිහට, අම්මලා විදිහට ඒ ගැන ලොකු වගකීමක් තියෙනවා. ඉතින් වෙනද වගේම මම හිතනවා අදත් මම ඔයාලට හිතන්නට යමක් එකතු කරාය කියලා. තවත් දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් හමු වෙන බලාපොරොත්තුෙන් මං අදට ඔයාලගෙන් සමු අරගෙන යනවා. ගිහින් එන්නම්.

0: Сесире, диса на ека ге падрачена бак, сангите. Ачаре Рохан Вирасингхан ген гите гајна кре Сунил Эдирисингхан. Велава харијатама реатай винади тихай, Австралијаве Мелбурн нагаре велава. Ме велае Махадди Пахаякин напи адарни хитотун сиелума дена, и таамат ма сенеасин адарин напи ялит патавак матак карнуа. Бедасара ханата. Кани айбоан, кохомада меда вассала?
1: Айбоан, супер, сандакива. වෙනසක් නැහැ ඉතින් සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා ගොඩක් තොරතුරු තියෙනවා අපිට බෙදා හදා ගන්න
0: විශේෂයෙන්ම අද කතා කරන්න ඕන කාරණා කිහිපයක් තියෙන එකක් තමයි මේ භූ දේශපාලනය වෙනස් වෙලා තිබෙනවා යලිත් වතාවක් යුද්ධය තියෙනවද නැද්ද කියලා පුංචි දෙගිඩියාවකට යන්න සිද්ධ වෙලා තිබෙනවා මේ යුද්ධය හරි අපූරුයි නේද එක දවසකට තියෙනවා කියලා කියන ආය දවසක නැති වෙනවා කියලා තියෙනවා ආය දවසක ආයමත් පටන් ගන්නවා කියලා මට පේන්නේ ඇමරිකාවයි ඉරානයයි දෙගොල්ලොම නිකන් එහාට මෙහාට පොඩි පොඩි සෙල්ලමක් දානවා වගේ
1: ඕ නෑ එතන ඇත්තරම මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉරානයේ නෙමෙයි මොකද ඉරානයේ කියන්නේ ඒගොල්ලෝ ගහපු අස්සනේ අඩුම ගානේ ගහරෝවයක් තියන්න කියලා කියන්නේ ඇමරිකාව ඉරානයත් එක්ක කිසිමක් අස්සම් කරාට ඊශ්‍රායලයේ කලාපේ ආරක්ෂාවට තර්ජනයක් ඉතින් ඒගොල්ලෝ වටේ ඉන්න රටවල් වලට පහර දීමත් එක්ක තමයි ඉරානය නැවතවතාවක් මේ තත්ත්වයට පෙළඹුණේ ප්‍රශ්නේ තියෙන්නේ අරවා කිව්වා වගේ පැතුම් යුද්ධයේ උඩ යනවා පහල යනවා කියන එක ඇස්සෙම අපිට තීරුම් ගන්න ඕන දෙයක් තමයි මේකත් අර එක්තරා ව්‍යාපාරික උමනාවකට සිද්ධ වෙන දෙයක් වගේ තමයි පේන්න තියෙන්නේ විශේෂයෙන්ම දැන් මේ ධනවාදී අවසාන කාර්තුව එහෙම නැත්නම් ධනවාදී පවත්වාගෙන යන්න බැරි තැනකට ලෝකේ පත් වෙලා තියෙනවා මේක අපි 1930 ගණන් වල අත්දැකපු අත්දැකීම තමයි එතකොටත් ලෝකේ ආර්ථික අර්බුදයක් කෙනකොට ධනේශ්වරය පාවිච්චි කරේ ජාතිවාදය එහෙම තමයි ජර්මනියේ හිට්ලර්ලා ජාතිවාදය පතුරුවගෙන ඒ යුද්ධයට අවතීර්ණ වෙලා ඉතා විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් කරේ ඒක අවසානයේදී යුද්ධය අවසාන වෙනකොට ලෝකයේ ලොකු සමාජවාදී කඳවුරක් බිහි වෙනවා චීනය සහ රුසියාව දැන් ආයිසරයක් ඒ ආර්ථික මොඩල් එක 1988-89 වෙනකොට ඒ මොඩල් එක ඉවර වෙලා අවසාන වෙලා ඊට පස්සේ ඇමරිකාව ඇතුළු ධනවාදයට නිශ්චිතවම හතරක් අවශ්‍ය වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඒගොල්ලන්ගේ පැවැත්ම කියන්නේ එකක් තමයි ඔවුන්ගේ ධනවාදය පවත්වාගෙන යෑම ඊළඟ තමයි ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් ආයුධ විකුණ ගන්න ඒවා වගේ වැඩ කටයුතු තෙල් විකුණ ගන්න එක ඒ වගේ දේවල් ටික. ඉතින් එතකොට තමයි ඔය මේ සාමකාමී අරාබියේ තමන්ගේ හතුර කරගන්නේ මුස්ලිම් ෆෝබියා ඉස්ලාමික් ෆෝබියා කියන එක හදාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ඒ තවත් හතුරෙක් හදාගන්න අෆ්ගනිස්තාන පැත්තෙන් සිරියා පැත්තෙන් ඒ ඉරාකය අපිට මතක ඉරාකය ඉතාමත්ම මේ මේ වැරදි තොරතුරු ලෝකෙට ප්‍රකාශ කළ ආක්‍රමණය කරා විනාශ කළ දැම්මා ඒ රට. ඉතින් ඔය අරාබි වසන්තයේ කියලා ඇමරිකාව මැදිහත් වෙලා කරපු දේවල් ටිකක් තිබුණා. ඒ තත්ත්වයන් උඩ තවදුරටත් ඔහුන්ට පාලනය කරගන්න බැරි වෙලා තිබ රටක් ඉරානය. දැන් ඉරානයට මේ අවස්ථාවේදී ඇමරිකාව මැදිහත් වෙන. එතකොට ඔබ ටිකක් පෙළඳපොළ නිරීක්ෂණය කරොත් එහෙම යුද්ධ පටන් ගන්නකොට තෙල්මිල ඉහළ යනවා යුද්ධ අවසන් කියලා ට්‍රම්ප් කියන තෙල්මිල පහළ යනවා. එතකොට දැන් රක්ෂණ සමාගම් බිලියන් ට්‍රිලියන් ගණන් පොසත්තු බවට පත් වෙනවා. මොකද නාවික ගමන ගමනේ හා රක්ෂණේ වැඩි වෙලා තියෙන්නේ පිරිවැය මේවා කරන එක. ඊට පස්සේ ඉතින් මේ ආයුධ විකුණ ගන්න මිනිස්සුන්ට ඒක වෙන තත්ත්වයක්ද යුද්ධ නැති මේ ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් ඒ යුද්ධෙ පෙන්න මොන හරි ආයුධ ටිකක් හදා ගන්න විකුණ ගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙදි මේක එක්තරම එක්තරා විදිහක ව්‍යාපාරික අවශ්‍යතාවයක්. මේ නිශ්චිත මොහොතේ ලෝකය අර ආයිත් අර 1930 ගණන් වල තිබ්බා වගේ ජාතිවාදය ධනවාදී පැවැත්ම හරහ සඳහා යොදා කරමින් ඉන්න. මොකද දැන් අපි අපිට දන්න තොරතුරක් තමයි ඉතින් තව අවුරුදු පහක් වගේ ඇතුළත චීනය ඉන්දියාව වගේ ආසියානු කලාපය බලතුන් බවට පත් වෙනවා. යුරෝපය ඇමරිකා වගේ රටවල් වල තියෙන ඒ ආර්ථික බලය මේ පැත්තට සංක්‍රමණය වෙන්න නියමිතයි. ඉතින් ඒවත් එක්ක මේවා කොහොමද අල්ලගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් තියෙන ඇමරිකාවට තමන්ගේ අධිරාජ්‍යවාදී උමනාන් සඳහා. අන්නේ උමනාන් වෙනුවෙන් තමයි මේ වෙලාවේ ජාතිවාදය පාවිච්චි කරලා මේ යුද්ධය තවදුරටත් තියාගෙන යන්න ඔවුන් උත්සාහ කරන්නේ. ඉතින් මේක තුන්වන ලෝක යුද්ධයේ එක්තරා විදියක ආරම්භයක්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. නමුත් ඒක අර හැම පාර්ශ්වයක් ඇතුළෙම භයානක ආයුධ තියෙන නිසා නියස්ත්‍රික ආවි තියෙන නිසා එතෙන්ට යකේ ආවි කියන එක ගැන අපිට නිකන් සැක සහිතයි. දැන් යුක්‍රේනය රුසියාව වගේ රටවල් වල ඇතුළ යුද්ධ වුණත් රුසියාව එහෙම තත්ත්වයකට පත් වෙලා නැහැ. හැබැයි දැන් ඔහොම දැන් ඔය මේ සාමාන්‍යයෙන් ඔය එක එක්කෙනා එක එක තැන්වල ගහ ගන්නකොට දැන් ඔය අපි දැකලා තියෙන මේ සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි යන බස් එකක දෙන්නේ මොකක් හරි හේතුවකට රණ්ණුනොත් එහෙම අර පිටිපස්සෙම සීට් එකේ ඉන්න එක ඇහිලා ඒකට රණ්ඩුවට මැදිහත් වෙනවනේ කිසිම දෙයක් දන්නේ නැතුව මැදිහත් වෙලා ඔහු දෙන්නටම ගහන එක්ක දෙන්නගේ මුකුටි කනවා අවසානේ වැරදි කරගෙන එහෙම තත්ත්වයක් වෙන්නත් පුළුවන් උතුරු කොරියාව වගේ රටක් එක එක සිග්නල් දෙදී ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට මේ දේශපාලන මේ භූමිකාව ඇතුලේ මොකක් හරි ප්ලේ කරන්න හිතුනොත් එහෙම මේවට වතිරෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉතින් එහෙම මේ අවාසනාවන්ත තත්ත්වයකට ගිහිල්ලා ලෝකයේ යුද්ධයක් කරා ඇදී යන තත්ත්වයක් තියෙනවා නම් ඉතින් ඒක ඉතාමත්ම අවාසනාවන්ත මේ ලෝකයේ අවසානය ඒ කියන්නේ ලෝකයේ ඇත්තම ජනගහණයෙන් තුනෙන් එකක් හරි තුනෙන් දෙකක් හරි විනාශලා යන්නත් පුළුවන් ඒ වගේ යුද්ධ තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඉතින් මේ ගැන අපිට තියෙනවා වාමාංශික රටිත දේශපාලන කතාවක් තියෙනවා මේක එංගල්ස් කියපු රෝසල් ලක්සම්බර්ග්ගේ පසු කාලිනේ කියපු කතාවක් ඒක තමයි මේ නිමේෂයේදී අපි මේජ්ජත්වයේ කියන හන්දියට ඇහිලා තියෙනවා මේකදී අපි මේජ්ජත්වේ කරා ආපස්සට යනවාද සමාජවාදයේ කරා ඉස්සරහට ලෝකය අරන් යනවාද කියන තීරණාත්මක හන්දියට ඇහිලා තියෙනවා ඉතින් අපි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දැක්කේ ඒක තමයි 1917 වෙනකොට රුසියානු සමාජවාදී රාජ්‍ය බිහි වෙනවා දෙවන ලෝකයෙන් පස්සේ චීනය සහ රුසියාව සමාජවාදී රාජ්‍ය සහ තවත් අවශේෂ වියට්නාමය කියුබා වගේ රටවල් කීපයක් බිහි වෙනවා ඊට පස්සේ ඒ රටවල් වල ඒ ක්‍රමය ධනවාදී විසින් නැවතත් පරාජය කළා ධනවාදී යම් කිසි දෙයකට ඉස්සෙනවා දැන් මේක තමයි අපි දකින ධනවාදී අවසාන කාර්තුව එහෙම නැත්නම් මේ ජරාජීර්ණ ධනවාදී අවසානය කරා ළඟාමින් යනවා ඒක රක ගැනීම සඳහා තමයි ඒගොල්ල මේ උත්සාහය යොදන්නේ ඉතින් ඒක ඉතාමත්ම අවසන්ත තත්ත්වයක් තව කෙනෙකුගේ ජීවිත නැති කළා තමන්ගේ රටවල් වල ධනය සම්පත් ව්‍යාපාරිකව රැක ගන්න කරගන්න මේ උත්සාහය තීකමනේ ජත්තේ. මිලජ්ජතර යනවාද සමාජවාදී තෝරගන්නවාද කියන එක ලෝක විශ්ින් තීරණය කරගත යුතු දෙයක්.
0: මොකද අපි ඉරානය, ඇමරිකාව ඒ පැත්තෙන් අපි අයමත් වෙන ඕස්ට්‍රේලියාවට. මොකද ඕස්ට්‍රේලියාවෙත් දැන් ජාත්‍යන්තරයට ගිය කාන්තාවක් පිළිබඳව කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. පෝලින් හැන්සන් පිටරට සංචාරයකට ගිහිල්ලා තියෙනවා. එතුමිය ඒ පිටරට සංචාරය කරපු දේශනාවක් පිළිබඳව මාධ්‍ය බොහෝසේ කතා කරන්න පටන් ගත්තා. ඒ දේශනාවේ අඩංගු වෙච්ච කාරණාවලට වඩා ඒ දේශනාව අහන් ඉන්න ආපු ප්‍රමාණය පිළිබඳව තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. අපිට මතක් වෙනවා ඒ වගේ දේශන ලෝකේ තැන් තැන්වල තිබිච්ච අවස්ථාවල් තිබුණා. හිස්පුටු තමයි බොහෝ වෙලාවට තිබුණේ කියලා. මොකක්ද පෝලින් හැන්සන්ට උනේ?
1: ෆෝලින් හැන්සන් මම එයාට දාලා තියෙන ෆෝලින් නොන්සන්ස් කියලා නමක්. ඇත්තටම ඒක හරදරයක්, විස බීජයක්.
0: ඔබට අනුව
1: සමාජයට විස බීජයක්, ඕස්ට්‍රේලියාට විස බීජයක්. මේක මේ මේ මේ මේ විස බීජයක් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාව කියන්නේ සාමකාමී රටක්. ජාතිවාදය කියන එක නීතියෙන් යටපත් වෙලා තියෙනවා. එතකොට මේක බහු සංස්කෘතිකයි. මේ පොලේ අයිතිකාරු ඇබ්ඩොජනිස්ලා මේ පොලේ අයිතිය තියෙන හුන්ට ඒක තමයි හරි ඕනෑම තැනක අපි කතාව පටන් ගන්නකොට මේවා අපි හිටගෙන ඉන්න පොලව මේ අයිතිය තියෙන මේ ආදිවාසීන්ට කියන එක කියලා පටන් ගන්න. මේ රටේ ජාතික කොඩි තුනක් තියෙනවා, දෙකක් ඕනෙලාගේ ප්‍රදර්ශන වල ඇබ්ඩොජනිස්ලා කොඩිය තියෙනවා, ඕස්ට්‍රේලියාවට තදිය තියෙනවා. එතකොට මේ සාමකාමී බහු සංස්කෘතික රට විනාශ කිරීම සඳහා පිළිලයක් විස බීජයක් තමයි පෝලින් හැන්සන් කියන්නේ. ඇයි පිටිපස්සෙන් ඉන්නේ අර ධනේශ්වර කඳවුරේ ජාතිවාදී වපුරන ලෝකයට යුද්ධය ප්‍රාර්ථනා කරන අපි මම කියන්නේ ඉලව් මාස් කියලා. ඉලව් මාස්ලා වගේ මිනිස්සු මෙහි ඉන්න ධනපති කාන්තාවක් ඇයට සල්ලි පම් කරනවා. ඉතින් එයා යුරෝපේ ටුවර් කර යනවා, ඉතාලි සුපභෝගී හෝටල් වල ගිහලා ෆැෂන් ෂෝස් බලනවා. ඉතින් අර මට එක වෙලාවකට මතක් වෙනවා අර අපේ අර හිටිය හාදෙක් නාගානන්ද කියලා ජනාධිපති වෙන්න ඕන කියලා එක රටවල වලට ගිහිලා අතල රඟව මිනිස්සෙක් අන්තිමට එයා නීතිවේදියෙක් අන්තිමට අන්තිම මොහොතකව මට ජනාධිපතිට ඉල්ලන්න බෑ කියලා නීති අනුව එහෙම වැඩක් තමයි මේ මගේ කියවීම අනුව පෝලින් හැන්සන් කරගෙන යන්නේ. එයාව මාධ්‍ය විසින් තමයි ඉස්සුවේ. ඒ මාධ්‍ය විසින් උස්සපු කෙනෙක්. එක රාත්‍රියකදී ඕස්ට්‍රේලියාවේ ධනේශ්වර මාධ්‍යට ඔක්කොම එකතු වෙලා මං හිතන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක් ගෙනියදීකින් තෝරාගත්ත මේ අමුතුම විදිහේ මේ සමීක්ෂණයකින් එයාගේ ජනප්‍රියත්වය ඉහළට නැග්ගුවා. ඉහළට නැග්ගට පස්සේ මං හිතන්නේ එයාත් හොඳටම ඇඳා. එයාත් හොඳටම ඇඳලා ඉවරලා මේක එක ප්‍රකාශ කරන්න ගියා. විශේෂයෙන්ම මල්ටි කල්චරල් රට, මොනෝ කල්චරල් එක සංස්කෘතියක් තියෙන රටක් බඩපත් වෙන්න ඕන කියන එක. ඊට පස්සේ එයා නෑ නෑ කියලා පුල පුලා කිව්වට මේක වයිට් ඕල්ඩ් පොලිසියත් එක්ක යන එක. ඒක තමයි ඔය එංගලන්තෙදී මතුවෙච්ච කතාව උනේ. ඔබ සුදු ජාතිකෙක් වෙනෙක් ගැන ආඩම්බර වෙන්න ඕනේ, ඒක ගැන ලැජ්ජා වෙන්න අවශ්‍ය නෑ වගේ කියන කතා කිව්වා. ඒකදී තමයි එය හිස්පුටු වලට කතා කරේ. මොකද බ්‍රිතාන්‍යත් ඔය ප්‍රවණතාවයක් තිබුණා. නමුත් බ්‍රිතාන්‍ය මේ අගමැතිවරයා හිටපු අගමැතිවරයා අයින් වෙලා මේ අලුතෙන් එන අගමැතිවරයත් එක්ක බ්‍රිතාන්‍ය ජාතිවාදී කණ්ඩායම් වලට මරු පහරක් ඇදලා තිනවා. ඒ පහර ඉල්ලවීම හා සමගාමීව පෝලිං හැන්සල්ල වගේ අයටත් ගිහිල්ලා හෙදී මේ බ්‍රිතාන්‍යයෙන් බුද්ධිමත් ජනතාව අන්දන්න බැරි වුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඊට පස්සේ අය දැන් අද මම දැක්ක මාධ්‍යවල තියෙන චීනය සම්බන්ධයෙන් කරලා තියෙන ප්‍රකාශය චීනය අයින් කරන්න ඕනේ කියලා. හැබැයි යාගේ යා මේ සංක්‍රමණයට විරුද්ධ වෙන එක ඇතුලේ යාගේ ප්‍රොජෙක්ට් එක කරන්නේ එක්ක පිලිපීනෙන් නැත්නම් මැලේසියාවෙන් ඒ රටවල් වලින් ඒව අරගෙන කරන්නේ. එයාගේ ජාන බැලුවත් ඇයගේ උප්පත්තිය හෝ ඇයගේ ඉතිහාසය බැලුවත් එහෙම එයත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් නෙමෙයි, ඔවුන්ගේ පරම්පරාව එහෙම කට්ටිය නෙමෙයි. ඉතින් මේකත් ඇහිලා අර මම මුලින් කිව්ව ධනවාදයේ පැවැත්මට අවශ්‍ය කරන මොන හරි ජාතිවාදී ලයින් එකක් හදාගෙන ඡන්ද ටිකක් ගරා ගන්න යන කෙනෙක් යට එහෙම මම හිතන්නේ ඊළඟ මැතිවරණය වෙනකොට මම කැමති එක දෙයක් තියෙන පෞද්ගලිකව ඒ පුළුවන් තරම් මාධ්‍ය විවර කරන්න ඕනේ. මාධ්‍ය විවර කළ පුළුවන් තරම් ඒකට ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනේ. අය මාධ්‍යට කතා කරන හැම වාරයක් පාසම මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ තමයි චන්ද්‍රික කඩාගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒක හොඳයි. ඒ වෙන විදිය හොඳයි. ඉතින් අර තිබ්බ රැල්ල නැහැ. කනගාටු කාරණා මේ ලංකාවෙන් ආපු සංක්‍රමණික මේ අපේ හැම පාට තියෙන සුදු වුණුත් නෙමෙයි. එයත් මේ ගෝණි නතු කඩේ ගියා මේ කාන්තාවට. දැන් ඒගොල්ලෝ කොහේ ඉන්නවද කියලා හොයාගන්න නැහැ. අර Facebook වලින් එක එක කමෙන්ට්ස් දාපු මේ අපිටත් සමහරලාට මේ පාමාංශික කියලා කෑ ගහපු සමහර මේ අපි කියන ඇටෙන්ෂන් සීකර්ස්ලා කියනෙවුන් හොයාගන්නත් නැහැ. ඉතින් පෝලිං හැන්සන් එක මේගොල්ලොත් එහෙම බහැල යනවා. හොඳ ප්‍රවණතාවයක් මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ දේශපාලනය ඇතුලේ ජාතිවාදී ඉඩක් නැහැ කියන එක, මාධ්‍ය වලින් පුම්පු ජාතිවාදී ඉඩක් නැහැ කියන එක ඔප්පු කරමින් යනවා. ඉතින් ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලිබරල් පක්ෂය. ඒගොල්ලෝ වේලාසනින් මේකෙන් මේක ටිකක් පැනික් වුණා. මේ අර මාධ්‍ය සම්දර්ශනය ආවට පස්සේ මේ අපි දන්න කියන ඔය ලිබරලිකට උදව් කරන අයටත් කතා කරාම කිව්වේ මේක ගොඩ දා ගන්න බෑ, මෙයා මේ හරි ජනප්‍රියයි කියලා. ඉතින් අපි ඒ වෙලාවේ හිනහවුනේ ඇත්තටම. ඒගොල්ලෝ ඔහොම දේශපාලනය කරන්න හිතන්න එපා. මොකද ඔස්ට්‍රේලියාවේ ප්‍රබල වාමාංශික ව්‍යාපාරයක් තියෙනවා. ග්‍රීන් පාටි එක තියෙනවා. හරිත පක්ෂය. වමේ පක්ෂ තියෙනවා. සහ මේක සංක්‍රමණිකයන්ගෙන් මේ මේ රට ගොඩ නැගීම සඳහා ලෝකයේ හැම රටකින්ම සංක්‍රමණික උදව් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් ඇතුලේ මේක බහු සංස්කෘතික රටක්. මේක එහෙම මේ එක කල්චර් එකකට යොමු කරන්න බෑ. කොහොම හරි මේ වමේ මිනිස්සුන්ගේ තිබුණ නැගී සිටීම සහ හරිත පක්ෂයේ මැදිහත් වීම සහ ලිබරල් පක්ෂයේ සමහර අපේ මේ මේ වික්ටෝරියන් කැසෙන්ට්‍රා ෆ්‍රැන්ඩ්ලි මේගොල්ලෝ හරි හිතා ප්‍රබල කතාවල් කරා පාර්ලිමේන්තුවේ. ප්‍රබල කතාවල් කරා ඒවා සමාජයේ පණිවිඩ හැටියට ගියා. ඒක නිසා ආයි ලේබර් පාටිය පොඩ්ඩක් ඔලු උස්සගෙන ඉන්නවා. කොහොමද ව්‍යාපාරික පන්ති ලේබේකට කැමති නැහැ. කැමති නැති වුණාට දැන්ගොල්ලෝ ආයි ඔලු උස්සගෙන තව වසරක් කීපයක් වසර දෙකක් විතර තියෙනවා මං හිතන්නේ ඉලෙක්ෂන් එකට. ඒ කාලෙකට තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. භයානකම කාරණාව, අතිශය භයානක කාරණාව තමයි මේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ එහෙම නැත්නම් බුද්ධි අංශ ප්‍රකාශයක් කළා තියෙනවා. යම් කිසි දෙයක නිවේදනය දියුත් කළා තියෙනවා. යම් කිසි දෙයක ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහුට තොරතුරු කියන තියෙනවා කියලා. ඒක තමයි සමහරලාට ඔය විදේශ රහස් ඔත්තු සේවන් මොසැඩ් වගේ ඒවා මේක අස්සේ ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය කරන යම් කිසි ප්‍රහාරයන් එල්ල කිරීම ඉඩපාඩුවක් අවස්ථාවක් හදා ගනීද. අපි ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට යම් කිසි කිවීමක් තියෙනවා. ඒක දේශපාලන වශයෙන් ඉන්දියාව ඔස්ට්‍රේලියාව ලංකාව හැමෝම පාවිච්චි කරා. ඒ වගේ තැනකට ඇදගෙන යන්න මේ මේ මේ මේ මං කියන්නේ මේ ධනවාදීට ලේජ්ජත් ඒගොල්ලන්ට මේ මේ යන ජීවිත ගැන ඒවා ගැන කිසිම මේ සානුකම්පිත හැඟීමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ බලය ධනය කියන දෙක රැකගන්න. ඉතින් ඒ වෙනුවෙන් මොන හරි දේවල් ඒ වගේ කලහකාරී වැඩ කරන්න ඉඩක් තියෙනවා. දැන් අර අපි දැක්ක අර බොන්ඩි වේජ් ඒ ප්‍රහාරය වෙලා ගුණත් එතන මුස්ලිම් ජාතිකයෙක් ඉතින්ට ඇහිලා ඒ වෙනුවෙන් ෆයිට් කරපු නිසා ඒගොල්ලන්ට ජාතික ජාතිවාදී විදිහට මේක ඇදගෙන යන්න බැරි වුණා. ඒක ඒ මැදිහත්වයේ නොවුණා නම් වෙන තත්ත්වයකට රටම අරන් යන තත්ත්වයක් තියෙන නිසා මෙන්න මේ සමහර ප්‍රකාශ මේ ධනේශ්වර රාජ්‍යයන් කරන ප්‍රකාශ ඒවා ගැන අපි ටිකක් වෙනස් විදිහකටත් හිතන්න ඕනේ. ගෙඩි පිටින් මේවා පිළිගන්නවාද එහෙම නැත්නම් මේවා ඇතුලේ තියෙන්නේ වෙනත් කුමන්ත්‍රණද, CIA එකේ හරි මොසැඩ් එකේ හරි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ හරි මොන හරි කුමන්ත්‍රණද මෙන්න මේ කාන්තාව නැවතවසක් ඉහළට උසවා තබන්න. මොකද එහෙම තත්ත්වයක් ඇතුලේ තවමත් ජනමතය වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. එහෙම කරන්න කෙරුවොත් එහෙම ඒක අපි ලංකාවේදී අත්දැක්කා. අන්න ඒ නිසා මේවා ගැන හරි ඉවසිල්ලෙන් සහ මේ බුද්ධිමත්ව තීරණ තීඳු ගන්න ඕනේ. මොකද ඔස්ට්‍රේලියාවේ සාමකාමීත්වයට හානි කරන කිසිම කෙනෙකුට මේ රටේ බලය ලබා දෙන්න අවශ්‍ය නැහැ.
0: හොඳයි පොලින් හැන්සන්ගේ කතාව ඒ ඔබේ මතේ නමුත් අපිට කියන්න තියෙනවා මෙන්න මේ දේත් ඒ කියන්නේ පොලින් හැන්සන්ට කැමති විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ මොහොතේත් ඇයගේ ජනප්‍රියතාවය වැඩි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ කියන්නේ සමහර විටකදී ඔබ හිතනවට වඩා වෙනස් විදිහකට හිතන ඔස්ට්‍රේලියානු ජනතාවක් ඉන්නට පුළුවන් ඔබ හිතනවට වඩා ජාතිවාදයේ ගැන වෙනස් මුහුණුවරකින් ඇයව කියවා ගන්න කොට්ටාසයක් ඉන්නවා වෙන්නට පුළුවන් උනුත් එකයි මුනුත් එකයි අපි මේ පාර මෙයාට දීලා බලමු කියලා අර අපි ලංකාවේ කෑවේ පරිප්පු තියෙන්නේ අන්න ඒ වගේ දෙයක් කරන්න කවුරු එක්කන් හිතන් ඉන්නවත් දන්නේ නැහැ අන්තිමේ තේරේ මෙයාත් එකයි කියලා එහෙම ඉඳලා අපි ඒ කතාව එතනින් නවත්තලා අපි ලංකාව ගැන මතක් කරමුද ලංකාවට යමු ලංකාවේ මේ දේශපාලනයත් එක්කම පටබැඳිච්ච කාරණාවක් තියෙනවා ඒ තමයි මේ අලුතෙන්ම මේ ඝාතන රැල්ලක් ඇවිල්ලා තියෙනවා ඝාතන රැල්ලක් කියලා කියන්නේ මේ කවුරුරි ගිහිල්ලා වෙඩි තබා වෙඩි තියන ඝාතනයක් නොවේ සියදි විනාශා ගැනීම රැල්ලක් මොකක්ද මේක මේකටත් මේ හරි අපූරු අර්ථකථන ලබා දෙනවා මොකද අපි හැම වෙලාවෙම සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය විදිහට අපිට පේනවා මේ ඕනම දෙයක් Tamanගේ හිතවත් පක්ෂයට අනුව සාධාරණීකරණය කරන්න බොහෝ පිරිසක් පෙළඹලා ඉන්නවා කණි. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් Facebook වගේ දෙයක් ගත්තාම එහි වැඩි බරක් තියෙන්නේ දැන් මේ ඉන්න ආණ්ඩුවටනේ. ඒතකොට මේ ආණ්ඩුව ඒක කොහොම හරි කරලා මේක ඝාතනයක්ද එහෙම නැත්නම් මේක සියදිවි විනාශා ගැනීමක්ද මේක උනේ ඇයි මේක ඇයි මෙයා කරගත්තේ වගේ විදිහට හදලා කොහමරි මේක සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. හිටපු පොලිස්පතිතුමාගේ සියදිවි නසා ගැනීම හෝ ඝාතනය. දැන් අර මුලින්ම කිව්වා එක සියදිවි නසා ගැනීමක් කියලා. අපි දැක්කා මේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි මේ ඔබට කතා කරන්න කලින් මම මේ යමක් කියනෝනේ. ඒ කියන්නේ මේ මරුණා කියලා ආරංචි වෙච්ච ගමන්ම කණ්ඩායමක් කියනවා සියදිවි නසා ගත්තා කියලා. කොහොමද ඒ ආරංචි එක පොලිසිය තාම ගිහිල්ලත් නැහැ එතනට. හැබැයි රටවල් වල ඉන්න YouTube කරන අය එහෙම නැත්නම් අපේ රටේ ඉන්න YouTube කරන අය එහෙම නැත්නම් අපේ රටේ ඉන්න සමාජ මාධ්‍ය කරන එක පාර්ට මේක සියදිවි නසා ගැනීමක් කියලා ප්‍රචාරය කරනවා ඊට පස්සේ තමයි කියන්නේ නෑ නෑ මේක මේ වෙන විදිහක ඝාතනයක් කියලා සමහරක් කියනවා නෑ මේ විරුද්ධ කණ්ඩායම් ඇවිල්ලා මේ සාක්කි මකන්නම හොව ඝාතනය කරා කියලා එහෙම නැත්නම් සමහරක් කියනවා මේ සාක්කි දෙන්න ගිහිල්ලා තමන් අහුවෙන ඉඳ ඝාතනය කරගත්තා කියලා කියලා මේ මේ ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමක් වෙනස් ආකාරයකට අර්ථකථනය කරන උත්සාහ කරනවා. මොකක්ද මේ රැල්ල අපි හිටපු පොලිස්පතිතුමාගෙන් දැක්කේ මේ රැල්ලේ හතරවෙනි පුරුක විදියට මේ මෑත කාලීනව මේ ආණ්ඩුව පත් වුණෙන් පස්සේ මේ වගේ සියදිවි නසා ගැනීම් කීපයක් සිද්ධ වුණා. මොකක්ද මේ වෙන්නේ?
1: ඔව් මම හිතන්නේ මේ මේක මෙහෙමයි කතාව දැන් අර ලොකුවට ඇහෙන්න පටන් අරගෙන තියෙන කියවන්න පටන් අරන් තියෙන මේ සියදිවි නසා ගන්නා පුද්ගලයන්ගේ සමාජ සහ ඔහුගේ තියෙන එක වෘතිය මට්ටම් අනුව දැන් අපි බැලුවොත් එහෙම කපිල චන්ද්‍රසේන ඔහුගේ මරණය සම්බන්ධයෙන් කතා කරනකොට ඔහු ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හැටියට හිටපු පුද්ගලයෙක්. එතකොට ඔය වික්‍රමරත්න මහත්මයා හිල්ල පොලිස්පතිවරයා හැටියට හිටිය කෙනෙක්. ඊට ඉස්සෙල්ලා මියගිය සහෝදර ඇහිල්ල මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක්. එහෙම එකක් නෝ රැල්ලක් කියලා ඇදෙන්නේ. දැන් ලංකාවේ සියදිවි නසා ගැනීම සාමාන්‍යයෙන් ප්‍රබල වෙන රටක්. එතකොට ඒකෙදි මුල් කාලයේදී ප්‍රවෘත්තියක් වුණේ ගොවියන් සියදිවි නසා ගැනීම කියන කාරණාව. ඒ කියන්නේ එහෙම නැත්නම් පහළ පන්තියේ මිනිස්සු තමන්ගේ දරුවන් අරන් ගඟට පනින එක වෙන්න පුළුවන්, වහබොන එක වෙන්න පුළුවන්, එල්ලිලා මැරෙන එක වෙන්න පුළුවන් ආර්ථික පීඩනය නිසා එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් මේ වෙනකොට ඒක පොඩ්ඩක් වෙනත් තලයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් ප්‍රබලලා හිටිය සමාජයේ යම්කිසි පිළිගැනීමක් තිබුණ මිනිස්සු තමන්ගේ ජීවිත හානි කරගන්න තත්ත්වයක් ඇතිලා තියෙනවා. අර ඔයා කිව්ව කතන්දරේ එක හරි අපූර්ව එකක්. මොකද දැන් අර අපි දන්නවා මේ සමාජ දාලා මාධ්‍ය හම්බුණාට පස්සේ ඉතා හොඳින් ජීවත් වෙන කලාකරුවන්, ඉතා හොඳින් ජීවත් වෙන සමහර සිවිල් චරිත පුද්ගලයන් මිය ගියා කියලා පළවෙනියෙන් ප්‍රකාශ කිරීමේ රැල්ලක් තියෙනවා. මම දැක්ක මේ මේ අපේ තාමත්ම මේ කියන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් මේ ළඟදී අපේ සමාජ මාධ්‍ය වලින් නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කවුරු හරි ඇහිලා කියන්න ඕනේ නෑ හොඳින් ජීවත් වෙනවායි කියලා. ඒක ඇහිලා අර මේ මේ වඳුරට දැලිපී හම්බුණා වගේ මේ කැමරාවේ ෆෝන් එකේ හම්බුණාට පස්සේ තමන් තමයි මේක ඉස්සෙල්ලම ප්‍රකාශ කරේ කියලා කියන කරුණු උසහාය. ඊට පස්සේ තමයි ওই මරණ පරීක්ෂණ වැඩේ එකෙක්කෙනා මේ මිය ගියාට පස්සේ අපි දන්නේ ඝාතනය කරා හෝ සියදිවි නසා ගත්තට පස්සේ ඒකේ ඔවුන්ගේ තියෙන දේශපාලන බලපෑම් දේශපාලන පක්ෂය අනුව ඒ අය තීරණය කරනවා මේ පොලිසිය හෝ මරණ පරීක්ෂකයාවරයා හෝ එහෙම නැත්නම් වගකීතු පුද්ගලයෙක් සමාජයට මේක ඇත්ත තත්ත්වය කියන්න ඉස්සෙල්ලා ඒ මිනිස්සු තීරණය කරනවා මේක සමහරවිට මේක සිය දිනසාගෙන මේක ලේලාසමින් කියනවා මුරම තොරතුරක් අතෙන් ඉස්සෙල්ලා ඔබ කිව්ව කතාව හරි ඊට පස්සේ ඒ අවශේෂ කාරණා අරගෙන එක එක දේවල් සිද්ධීන් අරගෙන ඒගොල්ලෝ තව එකක් තව මන්න පරීක්ෂණය කරලා කියනවා නෑ මේගොල්ලෝ ඝාතනය කරලා කියලා. ඒතකොට ඒ තීන්දුව తీරන ගන්න ඔය සමාජ ජාලය ආධාරණ මෙහෙවන අය ගොඩක් වෙලාට ඒක ප්‍රකාශ කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්මනුව. එහෙම තමයි ඒක මේ වෙන්නේ. මම නිකන් උදාහරණ දෙයක් මේ පුද්ගල දෙන්නා මිය ගිහිල්ලා හින්දා මේ මං හිතන්නේ ඒකම ප්‍රකාශ කරන්නේ නම් ප්‍රකාශ නොකර නිකන් අපි තනතුරින් ප්‍රකාශ කරොත් එහෙම මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයාගේ මිය යාම සම්බන්ධයෙන් වහාම ඒක විවක්ෂය තීරණය කරා. සමහර අය අපි දැක්කා ඒක ඝාතනයක්. එහෙම මිනිස්සු මෙහෙම බලනහර කපාගෙන මැරෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ රේමේ කියලා ලොකු කතන්දරයක් ආවා. ඊට පස්සේ යාලංකා සමාගමේ සමාවෙන ශ්‍රී ලංකන් යාලයින් සමාගමේ විධායක නිලධාරීවරයාගේ මරණය සම්බන්ධයෙන් අර පිරිසම පුදුම ඉක්මනින් ඉතාමත්ම මේ ඉක්මනින් වේගින් කියන්න ගත්තා. ඒක සිය දිනසා ගැනීමක් කියලා. අර පිරිසම තමයි දැන් මම මේ Facebook එකේ ලියපු එකම ලියපු ආටිකල් එක ලියපු ඩුබායි වල හාදියෙක් ඉන්නවා. මම එයා හොඳට බලන් හිටියා. අර පළවෙනි මරණය ගැන ලොකු නව කතා කෙටි කතා නිසා ලියපු හාදිය දෙවෙනියෙක් ගැන ටක් ගාලා අනිත් පැත්තට. එතකොට අයිලඟ පාර්ශවයේ සැකයක් ඇති කරන්න ගත්තා. අර ඔබ කිව්වාගේ සාක්කි මකන්න මෙතන සැලසුම් සහගත ඝාතනයක් වෙලා තියෙනවා. අන්න ඒක ඔබ කියන කතාව හරිතී ඒක මේ එතනදී සමාජ විසින් මත ප්‍රකාශ කරාට මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසිය එතකොට පරීක්ෂණ
2: කරන විතර පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ මතක් කරේ මේ විපක්ෂ කණ්ඩායම කියන එක විතරයි. අමතක කරන්න එපා මේ ආණ්ඩු පක්ෂයනුත් ඔය වගේම වැඩ කරනවා.
1: නෑ මම කිව්වේ ඒක තමයි. කියන දැන් අර ඒ ඝාතන උදාහරණ දෙක ගත්තට පස්සේ කියන්නේ විපක්ෂය සම්බන්ධයෙන් තමයි අර පළවෙනි එකේදී ක්‍රියාත්මක වුණේ ඒක ඝාතනයක් කියලා කියන්න. නමුත් දෙවෙනි එකේදී ඒක සියුදෙන්සපක් කියලා කියන්න මේ උත්සුකුණෙත් අර විපක්ෂයම තමයි. ඒතර ආණ්ඩු අනිත් පැත්තෙන් මේක සාක්ෂි මකන්න කරන වැඩක් වගේ එකක් හදාගන්න. ඒකත් ඒක ඔබ කියන කතාව මම 100%ක ඉතින් මම හිතන්නේ ඒකෙන් වෙන්නේ අන්තිමට අර අගතිටපත් වෙච්ච පාර්ශවයේ පවුල් වල ඉතුරු වෙලා ඉන්න අයට ඥාතීන්ට හිතවතුන්ට ඒගොල්ලෝ කම්පාටපත් වෙන එක තමයි මේ අත් සිද්ධීන් ගැන සොයාගෙන පරීක්ෂණ කළ කියනකම් ඒව මාධ්‍යයට යොමු නොකර ඉන්නවා නම් ඒ කියන්නේ ඒ වගේ වල වාරණයක් ස්වං වාරණයක් දා ගන්නවා අපිට. දැන් මේ වාරණය කරන්න බෑනේ නේද? දැන් මේ මම ප්‍රකාශ කරන දේ වාරණය කරන්න බෑ. මම කිව්වොත් කිව්වා එච්චරයි. ඉතින් ඒ වගේ මේ ස්වං වාරණයක් අරගෙන කියන්නේ මාධ්‍ය වේදියෙක් අපි අය අපිට මාධ්‍ය වේදියු කියාගන්නේ මන්ද ඔබ කියනවාද මම කියාගන්නේ. මොකද හේතුව තමයි අපි මේ කැමරාවක් ඉස්සරහා මයික් එකක් ඉස්සරහා පිටරාවට මාධ්‍ය වේදියෙක් කියන්නේ දැඩි ලෙස හදාරපු ගවේෂණය කරපු විචාරය කරපු විශ්ලේෂණය කරලා යම්කිසි තොරතුරක් දෙන කෙනෙක්. ඒ සඳහා ඒකන හැකියාවක් තියෙන උගත්කමක් තියෙන අධ්‍යාපනය ලැබපු පුද්ගල තමයි මාධ්‍ය වේදියෝ කියන්නේ.
2: ඔව් මේ වේදේ කියලා කියන්නේ විද්‍යාවනේ. එතකොට අපි විද්‍යාව ඉගෙන ගත්ත කෙනා තමයි වේදියා කියලා
1: කියන්නේ. අපි නිකමට වැරදිලාත් අපි දැන් මට කවුරු හරි මේ කියන්නේ කිව්වත් මම කියන්නේ ඇති කාරණා නේ. එහෙම කියන්න එපා. මොකද අපි කිසිම පෙරසූදානමක් නැතුව මේ ඉදිනදා ප්‍රවෘත්ති බලලා ඇහිලා මේ ගුවන්විදුලි මාලිකාවේ සමහර ප්‍රකාශන කරන හැබැයි ඒවා අපි උපුටා ගැනීම කරන්නේ. අපිට හිතන දේ නෙමෙයි කියන්නේ අපි උපුටා ගැනීම එක කතා කරන්නේ. ඉතින් අර උපුටා ගැනීම වල තියෙන ඒ වගේ තියෙන විශ්වාසය පිළිබඳ දැන් සැකයන් ඇතිලා තියෙනවා. අන්න ඒකයි දැන් අර රැල්ලක් කියන එක ගැන මම අර වා කිව්ව පළවෙනි මතයත් එක්ක මේ ඒ තරම් දුරට එකග වෙන්නේ නැති හේතුව තමයි පැතුම් ඔය රැල්ල කියන එක ලංකාවේ තියෙන එකක්. සිය දිසාගෙන මම දැක්ක මේ ඊපෙර තරුණෙක් මේ ලයිව් ඇහිලා ඔහු තමන්ගේ ජීවිතය නැති කරගන්නා. ඉතින් ඒක මේ ඇත්තනම මේ පීඩිත පන්තියේ මිනිස්සු දිකටම කරපු එකක්. ඒක අර කතාවේ සමාජයට ඇහිලා රැල්ලක් වගේ වෙලා තියෙන්නේ පීඩිත පන්තියෙන් ඒක දැන් පොඩ්ඩක් ඉස්සරහට ඇහිලා ඔය නිකන් මධ්‍යම පාන්තිකෝ ඉහළ මැද පන්තිය ඉහළ ධනේශ්වර කඳුර මේකට මේ මූණ දෙන්න සිදුලා තිනවා. දැන් ඒකෙදී අර මේ සමහර අය කියනවා දැන් මේගොල්ලන්ගේ නඩු හබ දූෂණ විරෝධී වංචාවල් එනකොට හිරේ යන එක මතක් වෙනකොට ඊට වඩා හොඳයි මැරෙනවා කියලා හිතාගෙන මේ වගේ බේරෙන්න සීනිසා ගන්නවා. එතකොට සමහර අය කියනවා සාක්කිම කන්න මේක සිගුත් අපි මෙතන හිර වෙනවා ඒ නිසා මෙහෙම ඉවත් වෙලා යනවා කියලා. ඉතින් ඒ වගේ ඒ තත්ත්වයන් දන්නේ ඒගොල්ලෝ තමයි. අපිට ඒක න ප්‍රකාශ කරන්න බෑ ඇයි එහෙම උනේ කියන එක. ඒ කියන්නේ එහෙම මේ පෙරසූදානමක් ඇතුව කරනවාද නැතුව කරනවාද කියලා. නමුත් ඕක මේ අපි විද්‍යාත්මක බැලුවොත් මේ නිශ්චිත මොහොතක්. ඒ කියන්නේ තප්පර ගානක හැඟීමක් නේ. ඔය හෝමෝන් එක වැඩ කරන එක හරි සිතිවිල්ල හරි. ඒ නිමේෂය පහු කර ගැනීම. ඒ නිමේෂය පහු කර ගැනීම කියන වැඩේ. ඒක කොහොම හරි පන්න ගත්තොත් AR අර්බුදය ඉවරයි. ඉතින් ඒක නිසා ඒ වගේ හැංගීම් තියෙන අයට එයාගේ ප්‍රතිකාර කරන්න ඕනි. එයාත් එක්ක වැඩිපුර කතා කරන්න ඕනි, තීරුම් ගන්න ඕනි, ළඟ ඉන්න අය ආශ්‍රය කරන්න ඕනි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ පැතුම් දැන් අපි අපේ ප්‍රශ්නේ කතා කරන්නේ එක්ක Facebook එකේ. අපිට යාළුවෙක්ට කතා කරත් ගොඩක් වෙලාට දැන් දුරකතන ඇමතුමක් දුන්නට පස්සේ කී දෙනෙක් ඉන්නවද වාට කියනවා නෙමෙයි මන්දනා බිසි කියලා
2: ආන්සර් කරන්නේ නැති.
1: ආන්සර් කරන්න ඕනේ නැහැ කියන්නකෝ. දැන් මට සමහරවිට කතා කරා මම ආන්සර් කරන්නේ නැහැ. හැබැයි දැන් මම දන්නා මේ මම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සහෝදරයෙකුට කතා කරා දවස් තුනකට ඉස්සෙල්ලා ඉතාමත්ම වැදගත් පණිවිඩයක් කියන්න.
2: තාම ආන්සර් කරේ නැද්ද?
1: කමිටුවක ඉන්නේ කියලා මැසේජ් එකක් ගහලා තියෙනවා. අද වෙනකන් උත්තරේ නැති. මම දැන් හිටණි දරා මචන් තාම ඔය කමිටුවේ ඉන්නේ කියලා. මොකද අතිශය වැදගත් තොරතුරක් මේ ඒ පුද්ගලෙක් ලංකාවට යන ඔස්ට්‍රේලියාව ඉඳලා ඔහු කරන විෂයක් සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් කිරීමක් කර මට අවශ්‍යලා තිබුණා. දැන් දවස් 3ක් 4ක් වෙනවා මැසේජ් එක මම දෙනවා කමිටුවෙන් එළියට නිකන් ඉන්න මං හිතන්නේ එහෙම නිකන් මං හිතන්නේ කඳවුරක ඉන්නවත් දන්නේ නැහැ කමිටුව කිව්වට. මම කියන්නේ කොයි දේශපාලන පක්ෂයෙන් දැන් දැන් මම කියන්නේ ජනතා විද්‍යුත් පෙරමුණටත් ඒ ලොකුම චෝදනාවක් තියෙනවා කිසි කෙනෙක් ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා. මම කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ. සමහරවිට මිනිස්සෙක් කතා කරන්නේ මේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා කතා කරන්නේ ඒ මොහොතේදී යම් කිසි ප්‍රශ්නයකට තමන්ගේ උදව්වක් ඉල්ලන්න වෙන්න පුළුවන්, බනින්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ මානසික ගැටලුවක් ගැන සාකච්ඡා කරගන්න වෙන්න පුළුවන්. ඒ වගේ ලාට පොඩ්ඩක් අපි කියන්නේ මනුෂ්‍යත්වය, සාමිකත්වය අපි අපි මේ ප්‍රාර්ථනා කරන දේ ඒක වෙනුවෙන් පොඩ්ඩක් ආන්සර් කරොත්, එහෙම කතා කරොත් හොඳයි. මොකද මේ මේ වෙලා තියෙන්නේ මර හුදකලා අපි කෝවල් අත රින්ගන්න අපි විසින් අපගෙන තණ්හා තනි තීරණ වැඩි වෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් අපි අර මේක අර දේශපාලන මේ කැම්පේන් එකට දාගන්න එක ඇස්සේ මේ මං හිතන්නේ ඒක සාධාරණයක් වෙන එකක් නෙමෙයි. දැන් ඔය ගොඩක් අය උත්සාහ කරනවා මේ ආණ්ඩුවට පස්සේ තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. එහෙම එකක් නෑ. පෙර ආණ්ඩුවලත් ගොවි ජනතාව වහබොනේවා පාලම් වලින් ළමයි වඩාගෙන පණිනව ඕන තරම් තිබුණා. මම කියන්නේ අර පන්ති දෙකක පොඩි වෙනස්කමක් තියෙනවා. අන්න ඒ නිසා මේක සමාජ කතිකාව පාටපත් වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේක මේ රැල්ලක්ක කියන එක ගැන නම් මගේ එහෙම නිකන් වෙන කිවිමක් නැහැ. මට නම් තියෙන මේක නිකන් ආර්ථික මට්ටම් දෙකක් තියෙන මිනිස්සු දැන් ඒ වැඩේට බැහැලා ඉන්නවා. ඒක නිසා අර පළවෙනි පන්තිය පහළ පන්තිය ඒක නිකන් සුළු යා ගොවියෙක්නේ වහබිව්වානේ. ඊට වඩා වෙනස් එකක් එනවා පොලිස්පතිතුමානේ කියලා කිව්වට පස්සේ. අන්න ඒක තමයි මෙතන හැදිලා තියෙන්නේ. ඒක ඉතින් මගේ හොඳ නැහැ කොහොමද. ඒක හොඳ දෙයක් නෙමෙයි. මේක අපි මේ සැලකිල්ලට අරගෙන මේ රජයේ මැදිහත් වෙලා මේ ගැන යම් කිසි දැනුමක් තියෙන මනෝවිද්‍යාඥයෝ එහෙම දැලා ඒ තත්ත්වෙන් රටේ ජනතාව මුදවා ගැනීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ. ඒක මේ සැහැල්ලුවට ගත යුතු කාරණාවක් නන් නෙමෙයි.
2: ඔව් කණි මේ අපිට වෙලාව තමයි අද හරස් වෙන්නේ. නමුත් මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් අපි මේ ඝාතන රැල්ලක් ගැන හෝ සියදිවි නසා ගැනීම රැල්ලක් ගැන කතා කරේ. ඝාතන නොවේ සියදිවි නසා ගැනීම රැල්ලක් ගැන අද කතා කරනවා කියලා කිව්වේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ අපි සමහර ලාවට මේ දේශපාලන චරිත අරගෙන එහෙම නැත්නම් දේශපාලන චරිතත් එක්ක එකතු වෙච්ච චරිත අරගෙන ඒ පිළිබඳව කතා කරනවා කියලා. නමුත් මේ සියදිවි නසා ගැනීම රැල්ල ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම තිබෙනවා. මෙල්බන් නගරයේ ඕස්ට්‍රේලියාවෙත් ඒක ඉතාමත් මිහිලින්ම තියෙනවා. ඒ නිසා තමයි ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන් වෙන විදිහට දුරකථන ඇමතුම් ගන්න පුළුවන් වෙන ආයතන ලෑස්ති කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි වෛද්‍යවරු රැසක් මනෝවිද්‍යාඥයෝ මනෝ වෛද්‍යවරු එහෙම නැත්නම් ඒ චිකිත්සකයෝ නර්ස්ලා මේ අය මේ මානසික රෝගීන් මානසික තත්ත්වයන් වලට ප්‍රතිකාර කරන්න පුළුවන් අය පත් කරගන්නේ. මේක ලෝකේ පුරාම තියෙන ප්‍රශ්නයක්. මේ තිබෙන ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න මේ හැම දෙයක් එක්කම ඇති වෙලා තිබෙන ගැටලුවක් මනසත් එක්ක තිබෙන. ඉතින් මේක අපි මේ සැහැල්ලුවට අරගන්න හොඳ නෑ කණී. මේ මේ සාකි මකන්න එහෙම නැත්නම් මේ අර ප්‍රශ්නින්ද මේ ප්‍රශ්නින්ද නෙමෙයි මේ මිනිස්සෙකුට මැරෙන්න තරම් හිතක් පහළ වෙන්න මොන තරම් අසරණ වෙන්න ඕනේද?
1: ඔව් මෙහෙමයි. දැන් අර අපි ටිකක් ස්කැන්ඩිනේවියා රටවල් පැත්තට ගියොත් එහෙම දැන් ඔබ දන්නවා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පවව දුරකථන පාවිච්චි ජංගම දුරකථන භාවිතාව කුඩාතරුවන්ගෙන් ඈත් කරන්න කියලා තියෙනවා. එතකොට නැවත වතාවක් අර අපි ඉගෙනගත්ත කළු ලෑල්ල එහෙම නැත්නම් හුණු කූර ඒ පොතපත පරිශීලන සඳහා දරුවන් යොමු කරන්න කියලා තියෙනවා. ධනේශ්වර රටවල කියාගෙන ස්කැනර් රටවල වල ඒ ප්‍රවේශයන් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්ක සහ ඔය කුඩා කාලදී මනසට ලබා දෙන සාහිත්‍ය කලාව මානසිකත්වය එකට වැඩ කිරීම සාමූහිකත්වය මෙන්න මේ වගේ දේවල් ටිකක් සමාජයට නැවත ඇති කිරීම හරහා සමහරලාට ඊළඟ පරම්පරාව වෙනකොට අපිට මේකෙන් මොන හරි යම් කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ කිව්වා වගේම මේ ආර්ථික ප්‍රශ්නයක්, මේක සංස්කෘතික සමාජ ප්‍රශ්නයක්, මේක අපිට එක රටකට ලඟු කරලා කතා කරන්න හැකියාවක් නැහැ.
2: ඉතින් අපි එහෙමනම් ඊළඟට මේ සූදානම් වෙන්නේ ඊළඟ අති විශේෂ වැඩසටහන වෙත මැදිරිය සූදානම් කරන්න වෙලාව මතක් කරනවා හරියටම රෑ 9යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව තමයි ඒ අපි දැන් සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී වැඩක් වෙනුවෙන් මැදිරිය එකතු කරන්න

0: ගිත පද ෆියස් මිස්කින්ගෙන් ගීතය සංගීතවත් කරන්නේ නාලක අංජන කුමාර ගිත ගානා කළේ ෆියස් මිස්කින්. අද මැදිරියට විශේෂ ආරා තමුත්තෙක් අපි එක්කාසු කරගන්නවා කියලා මාධ්‍ය ඔස්සේ සඳහන් කරා. පූර්ව දැනුන්දීම් වලට අපි හිතුවාට වඩා විශාල ප්‍රතිචාරයක් අපිට ලැබුණ. මැදිරියට ආවේ ෆියස් මිස්කින්. ඔහු ගැනයි අද මේ කතා කරන්න අපි සූදනම් වෙන්නේ. ඔහු ගැන බොහෝ අය බොහෝ දේ දන්නවා. හැබැයි දන්න අයගේ දැනුම අලුත් කරන්නත් මතකයන් අලුත් කරන්නත් ඒ වගේම නොදන්න අයට ෆියාස්ගේ නොදන්නා පැතිකඩ පිළිබඳව කතා කරන්නත් අද අපි සූදානම්. ඒ විතරක් නොවේ කලා ශාස්ත්‍රයෙන් එහාවට ගිහිල්ලා ෆියාස්ගේ ඇත්ත පැත්ත ගැනත් අපි කතා කරනවා. නොදන්න පැති ගැන අපි අද කතා කරනවා. මුලින්ම අයිබන් කියනවා.
1: අයිබන් පැතු
0: කොහොමද මේ දවස්වල තොරතුරු?
1: හොඳින් ඉන්නවා පැතු. කලා කටයුතු කරගෙන දරදරේ වැඩ කටයුතු කරගෙන හැමදේම සමබරව තියාගෙන ඉන්නවා.
0: මොනවාද ළඟදි කරපු කලා කටයුතු එහෙම තියෙන්නේ?
1: ඔව් දැන් කීපයක් එන්න තිනවා කරපු ඒවා. ඒවායේ වීඩියෝස් කරගෙන මේ දවස්වල මේ ළඟදි දැන් සති දෙකකට වගේ කලින් නිර්මාණයක් එළියට දැම්මා. කුමාර ලීනගේ රචනා කරපු ගීතයක්. ලස්සන පද රචනයක්. අනිත් ඒවා දැන් ඒවා මෑතකදී බලා ගන්න පුළුවන් වීඩියෝ ටික ලෑස්ති වෙනවා.
0: පූර්ණ කාලීනවම කලා කටයුතු වල නිරත නොවුනත් ඔස්ට්‍රේලියාව වගේ රටක එහෙම කරන්න බෑනේ අපිට නේද? වෙන වැඩ කටයුතු කරන ගමන්, ඉගෙන ගන්න වැඩ කටයුතු කරන ගමන්, ගෙදර දොරේ වැඩ කටයුතු කරන ගමන් තමයි කලා කටයුතුත් එක්ක එකතු වෙන්නේ. ෆියාස් මිස්කින් කියලා නම ඇහුවහමත් ටිකක් අපිට වෙනස් වගේ අපිට නිතරම මේ අර ඇහෙන විදිහේ නමක් නෙමෙයිනේ. එතකොට මේ මං කැමතිත් නෑ මෙහෙම කියන්න. නමුත් දැන් මුස්ලිම් ජාතිකයෙක් කියලා මක් නෑනේ කිව්වට නේද?
1: කමක් නෑ, ඒක ප්‍රශ්න නෑ.
0: නමුත් දැන් එහෙම කෙනෙක් කොහොමද මේ සිංහල ගීත හරියට ගායනා කරන්නේ, සිංහල කතා කරන්නේ? අපිටත් වඩා සිංහල ගැන, අපිට වඩා බෞද්ධකම ගැන, අපිට වඩා ජාතිකත්වය ගැන මේ හදවතේ තියාගන්නේ කොහොමද කියන එක අපි අද කතා කරන්නම ඕනේ. ෆියස් මේ අපි පොඩ්ඩක් යමුද ළමා කාලයට මුලින්ම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කතා කරලා කොළඹ විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යය කිලසේ මොරටුව සරසවියෙන් උපාධිය ලැබපු කෙනෙක් සහ එකීමකිනුකී කාරණා රසක් තියෙන පොඩ්ඩක් ඒ වට පිටාව කතා කරගමුද?
1: ඔව් මම ඉස්කෝලේ මගේ පාසලේ වුණේ විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ ඒකෙන් මම ඉංජිනේරු අංශයෙන් මොරටු විශ්වවිද්‍යාලයට තේරෙනවා. මොරටු විශ්වවිද්‍යාලයෙන් ඉඳිද්දී ඇත්තටම කලා කටයුතු වලට මම ගොඩක් ඒ නිරත වෙනවා. කලා සංගමය හරහා කෙරිච්ච වැඩ කටයුතු වල ගීත ගායනා තරඟ නෙමෙයි ගීත ගායනා ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඒ වගේම නිසදස් කවි ලියන ඒවා, ඊළඟට කලා සංගම සංස්කාරක විදියට අපි සංගරානිකුත් කළා ඒවා සංස්කරණය කරන වැඩ කටයුතු. ඒ හරහා ගොඩාක් ප්‍රවීණගේ ඇසුර මට ලැබුණා. ඒ වගේම විශ්වවිද්‍යාලය තුලත් ජ්‍යෙෂ්ඨයන්ගේ දැනුම ඇසුර ලබා ගන්න පුළුවන් වුණා. විශ්වවිද්‍යාල කාලේ ගෙවුණේ මේ විදියට.
0: පාසලට කාලේ කලා කටයුතු වල සම්බන්ධ වුණේ නැද්ද?
1: සම්බන්ධ වුණා. ඔව් පාසල් යන කාලේ කලා අපි හිතමුකෝ කලා උල්ලවල් වගේ දේවල්. කලා උල්ල තියද්දි කලා උල්ලවල් වල අපි ගීත ගායනා කරා. ඊළඟට ඒවයේ නිසඳස් කවි වගේ ලිව්වා. සිංහල සාහිත්‍ය සංගමේ සම්බන්ධලා වැඩ කරා. ඒ වගේ සංගම්වල වැඩ කටයුතු කරන ගමන් කලා කටයුතු ඊළඟ තූර්ය වාදක වටේට තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. වෙලාවක් ලැබිච්ච හැම වෙලාවෙම අපි ආයේ තිනවා සංගීත කාමරයක් ගීලා සින්දුවක් කියන එක අපි පුරුද්දක් කියලා තිබුණා. ඉතින් බොහොම සුන්දර කාලයක් පාසල් කාලේ.
0: සොරමදු ගී ප්‍රසංගය පොඩ මතක් කරමු.
1: සොරමදු තිබුණේ අපේ කැම්පස් එකේ, මොරටුවේ කැම්පස් එකේ. ඒක වාර්ෂිකව පැවැත්වෙන, ඒ කියන්නේ කැම්පස් එකෙන් තෝරගන්නවා කට්ටිය ගීත ගායනා කරන්න පුළුවන් කට්ටිය මේ ඔඩිෂන් එකක් තියලා.
0: හරි ලස්සන මතක තිය ඇති නේද?
1: ඔව්. ඔව් අපි දැන් ඔය අපි දැන් සමහර සින්දු ගීත ගායනා කරන සමහර අය ඒ කාලේ කැම්පස් එකේ හිටපු අය. ඉතින් ඒ ඔඩිෂන් වලින් තේරිලා ඊට පස්සේ ඒගොල්ලන් තෝරන සාමාන්‍යයෙන් 15ක් හරි 20ක් හරි වගේ ප්‍රමාණය.

0: නෑ. ඉතින් ගීත ප්‍රසංගයක් තියෙන ලස්සන ප්‍රසංගයක්. ඉතින් ඒක ලයිව් කරන ප්‍රසංගයක්. ඉතින් ඒක නිසා ඒ ප්‍රසංගයේ වැඩ කටයුතු වලට අපි ඇත්තටම අපේ හැම ළමයක්ම හැම ළමයෙක්ම හැම මේ ගීත ගායනා කරත් නොකරත් ඒගොල්ලන් ඒකට දායකත්වයක් දුන්නා ඒගොල්ලන්ට පුළු පුළුවන් විදියට. ඒකේ තියෙන ඒ හරි දැකුම් කළ ප්‍රසංගයක් ඒක.
1: දැන් මේ ඉස්කෝලේ යන කාලේ අපි දැන් කලාවට සම්බන්ධ වෙලා දැන් මොකද නේද ඔබගේ මේ කතාව අහනකොට මට පේන්නේ මේ එක දෙයකට විතරක් නෙවෙයි. බොහෝ දේවල් වලට එකතු වෙලා ඉගෙන ගන්න අතරතුරේ දැන් කැම්පස් එකට යනවා කියලා කියන්නේ වෙස්ලි කොලෙජ් එකෙන් පාස් වෙලා ඉගෙන ගන්න එකත් උපරිම කරපු කෙනෙක් වෙන්න එපා. නැත්තම් මොරටුවට යන්න හම්බෙන්නේ නැහනේ. ඒතර ඒවත් කරන ගමන් කලා කටයුතුත් කරන ගමන් මේ ක්‍රීඩා පැත්තටත් බර වෙලා ඉන්න ඇති නේද?
0: ඔව් ක්‍රීඩා කටයුතු කළා. ක්‍රිකට් මම ක්‍රීඩා කළා. ඉතින්
1: මට මතකයි ක්‍රිකට් මැච් එකක් කොළඹ රාජකීය විද්‍යාලයේ වෙස්ලි විද්‍යාලයේ 100 වෙනි ක්‍රිකට් මැච් එක සරවණු මුත්තු ක්‍රීඩාංගණයේ තිබුණේ. මං ආවේ ඒකේ මේ නිවේදන වැඩ
0: කරන්නේ. ඔව් කැම්බල් පාක් කියලා කියන්නේ. ඔව් ඒකනේ අපි ඇත්තටම අපි වෙස්ලි එකේ අපි ග්‍රවුන්ඩ් එක. අපේ ඒකේ තමයි ගොඩක් රට ක්‍රිකට් මැචස් එහෙම තියෙන්නේ. ඒ වගේම ගොඩක් මම මේ ඇත්ලටික්ස් වලට ගොඩක් සම්බන්ධ වුණා. රැද්දවීමේ තරඟ ජවන හපිටිය ඒවට සම්බන්ධ වුණා. ඒ වගේම බයිසිකල් පැද්ද දවසල බයිසිකල් රේස්වලට තරඟවලට ඉටාම සහභාගි වුණා.
1: ගමේද?
0: ඔව් ගමේ ගමේ. ඒ වගේ වලට සහභාගි වුණා. මොකද ඒක විනෝදාංශයක් වශයෙන් මම කළා. ඉතින් ඒ වගේ ක්‍රීඩා කටයුතු වලට සහභාගි වුණා ගොඩක් වෙලා.
1: දැන් ඔය මේ පාසල් යන කාලේ මේ සමිතියේ එහෙම නැත්නම් ස්ටේජ් එක උඩ ගීත ගායනා කරා එහෙම නැත්නම් යහළු අතර සංගීත කාමරයේ ගීත ගායනා කරනවා මොරටු කැම්පස් එකේදීත් දැන් මේ ගීත ගායනා කරන වගේ වැඩකට කොහොමද මේ ප්‍රොෆෙෂනල් විදිහට එහෙම නැත්නම් මේ වෘත්තිමය වශයෙන් ගායකෙක් බවට පත් වෙන මෙතරම් ඉහළට යන්න ගීත ගායනා කරලා තමන්ගේම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරන්න පටන් අරගෙන කොහොමද එතනට එන්නේ?
0: විශ්වවිද්‍යාල ඉන්න කාලේ ඊට පස්සේ මම සංගීතය හදාරනවා එඩ්වඩ් ජයගුඩි මහත්තයාගාව සර්ගාව මම සංගීතය හදාරනවා. ඊට පස්සේ ඒගොම විජයරත්න නරදුංගම සර්ගාව තබ්ලා ඉස්සර තබ්ලා මේ ගාපු විජයරත්න සර් දැන් නැහැ ජීවිතන අතර සර්ගාව ඉගෙන ගත්තා. ඊළඟට වයලින් ෆ්ලූට් ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ඉගෙන ගත්තා. සංගීතය යම් ප්‍රමාණයක් හැදරුවා. ඒකත් එක්ක ඔස්ට්‍රේලියාවට ආවම තමයි ඇත්තටම යම් නිදහසක් ලැබුණේ කාලය පැත්තෙන්. ඒවට ස්වතන්ත්‍ර ගීවලට කරන්නේ නැත්තම් නිකන් අපි ගීත ගායනා කරා වෙන අයගේ. මගේ ස්වතන්ත්‍ර ගීත කරලා තිබුණේ නැහැ ඔස්ට්‍රේලියාවට එනකම්ම. ආවට පස්සේ තමයි ඇත්තටම යම් නිදහසක් ලැබුණේ විවේකයක් ලැබුණේ ඒ සඳහා.
1: මොන කාලේ වගේද ඔස්ට්‍රේලියාවට එන්නේ?
0: 2015 වින්ටර් එකේ. කියන්නේ මේ කාලේ තමයි අපි ආවේ.
1: ඔව් දැන් කියන්නේ 2015 දැන් අවුරුදු 11කට
0: කලින්
1: කොහොමද ගෙදර පැත්තේ තොරතුරු ගෙදරින් ලැබෙන සහයෝගය අපි ඒකත් මතක් කරන්න ඕනේ. අදත් මේ විශාල සහයෝගයක් ලබා දෙනවා නේද මේ සීතලේ?
0: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අගේ බිරිඳ දිල්හානි එයා තමයි. ඉතින් හැබැයි ගීතයක් මම ලිව්වත් ඒ මට කවුරුහරි ලියලා දුන්නත් ඒ පද රචනය මම මුලින් එයාත් එක්ක තමයි ඒ කියන්නේ සාකච්ඡා කරන්නේ.
1: ගෙදර මේ
0: ඔව් ගෙදර එයා හොඳ රසිකාවියක්. එයා හොඳ එයාට ටග්ලයිට් කියන්න පුළුවන් මේක හොඳයි මේ පදරචන හොඳ නැද්ද. ඒ ගැන අපි සාකච්ඡා වෙනවා. ඉතින් මොකද අපි විශේෂයෙන්ම පදරචන අපි තෝරලා බේරලා ගන්නේ ගායනා කරන්නේ. එතනදී අපි ගොඩාක් සාකච්ඡා කරනවා. ඉතින් එතනදී ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම ඉතින් නිදහසත් දීලා තියෙනවා මට. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින්
1: හොඳයි අපි පොඩ්ඩක් පෞද්ගලික තොරතුරු පැත්තෙන් යමුකෝ මේ ගීත පැත්තට. දැන් ඔබම කියවනේ දැන් නෝන මහත්තයා තමයි ගීත තෝරලා දෙන්නේ කියලා. ගීත තෝරා ගැනීමේදී යම් කිසි පදනමක් තියෙනවද? මොන වගේ ගීතද මම ගායනා කරන්නේ? මෙන්න මේ වගේ වවුත් විතරයි මම ගායනා කරන්නේ, මේ වගේ වවුත් ගායනා කරන්නේ නැහැ වගේ දෙයක්?
0: එහෙම තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ මම ගීත පද රචනා තෝරා ගනිද්දී ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒකට හේතුවක් තමයි ඉතින් පද රචනයේ බැලුවාම ඒකේ මොකක් හරි අර්ථයක් තියෙන්න ඕනේ. කියන්නේ විශේෂයෙන්ම අර්ථය ගැන මම බලනවා. ඉතින් ඒ වගේම මේ පද ලීවිලා තියෙන විදිය, දාගෙන තියෙන පද, ඒ කියන්නේ මොකද ගීතය කියන්නේ අවසාන වශයෙන් ගත්තාම සාහිත්‍යමය ප්‍රකාශයක් නෙමෙයි. ඒක සංගීතමය ප්‍රකාශයක් තමයි. නමුත් ඒ ශබ්ද රසය මතු කරන්න අපිට ඒක හොඳ පද රචනයක් තියෙනවා. ඒකනේ අතිවාරම. ඉතින් ඒ අතිවාරම හොඳයිද කියලා මම බලනවා. ඉතින් ඒ සඳහා මම පොඩ්ඩක් ඒ ඒ පද රචනයේ හොඳට මම මේ පද රචකයාත් එක්ක සාකච්ඡා කරලා මොන හරි වෙනස් වෙන්න ඕන නම් ඒකනේ වෙනස් කරලා එහෙම තමයි ගීත තෝරගන්නේ. ඔව් ඒක තමයි මේ මම මේ සාමාන්‍ය අනිත් එක දැන් මම ගීත තෝරාගනිද්දී මම උත්සාහ කරනවා අර එක විදිහෙම නැතිව වෙනස් වෙනස් විදිහේ ගීත තෝරගන්නත් පද රචනා. එකම තේමාවක් යටතේ නැතුව වෙන වෙන තේමාවන් යටතේ කරන්න උත්සාහ කරනවා.
1: මේ වෙනකොට මේ කොපමණ ගීත ප්‍රමාණයක් ඔබ අතින් ඔබ අතින් දිය වෙලා තියෙනවද, ඔබ විසින් ගායනා කරලා තියෙනවද, කොපමණ ගීත ප්‍රමාණයක් ඔබ මේ අපේ කලා ලෝකයට දායද කරලා තියෙනවද ඔබේ මේවා?
0: ස්වතන්ත්‍ර ගී 25ක්
1: විතර
0: දැන් කරලා තියෙනවා. මම කීපය මම ලියපුව ගොඩක් තියෙනවා. නමුත් ඒ හැමදේ මම ගායනා කරලා නැහැ. මම මොකද මට හිතෙනවා මට වඩා හොඳට ලියන්න පුළුවන් ප්‍රවීණ මේ පද රචකයෝ ඉන්නවනේ. ඒ අයට කියලා ලියාගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. බොහෝ විට මගේ පද රචනා කීපයක් මම ගායනා කරලා තියෙනවා. දැන් අර මුලින්ම වාදනය කරපු ගීතයත් ඒක මං ලියපු ගීතයක්. එහෙම කීපයක් මම ලීපුව මම ගායනා කරලා තියෙනවා. මුලින් මං ගායනා මම ලීපුව මම ගායනා කරා කීපයක්ම. මොකද සමහරලාට ගීතයක් ඉල්ලන්න ගියහම පද රචකකින් ඒගොල්ලන් කියන වාක්‍ය කීපයක් තියෙනවද අපිට බලන්න කියලා. දැන් ඔස්ට්‍රේලියාවට ආවම අහන්න ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් ඉන්නද කියලා අහන්න මුලින්ම ගියාම ඒ වගේ ගීතයක් කරලා තියෙනවද කියලා අහනවා මුලින්ම. ඒ ප්‍රවීණයෙක් එහෙම නිකන් දෙන්නෙත් නැහැ නේ අපි මුකුත් සින්දුවක් කියලාත් නැත්තම්. මේ ඉතින් ඒ නිසා මම ලීලා මුලින්ම ලියන් ගායනා කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒව පෙන්නලා තමයි මෙයාට සින්දුවක් කියාගන්න මොන හරි පුළුවන්කමක් යන් පොඩි තියෙනවනේ කියලා ඉතල දෙනවා. ඉතින්
1: පොඩි නෙමෙයි. ඉතින් ඉතාමත්ම හොඳින් ගීත ගායනා කරන ඉඳන් අපි මේ වැඩසටහනත් ඔබට ආරාධනා කරන්නේ. නිදි නැති නදිය කොහොමද හැදෙන්නේ?
0: නිදි නැති නදිය ඇත්තටම අපේ එක මවුගුණ ගීතයක්. ඒක ලියන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංගයන්. අපේ අම්මා අසනීපල හිටියා ගිය අවුරුද්දේ. මම ලංකාවට ගියා ඒ වෙලාවේ. ලංකාවට ගියාම අපේ සිද්ධාර්ථ හාමුදුරුවන්ට මම සාමාන්‍ය ලංකාවට කතා කරනවා. මම මෙහිදී අපෝට්ටිදි කතා කරා. ඊට පස්සේ ලංකාවට ගියාම සිද්ධාර්ථ හාමුදුරුවෝ මට කෝල් කරලා කිව්වා මේ වචන ටික ලියාගන්න කියලා. මම කිව්වා මම අමාසිනී කියලා තමයි මම ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට මට මවගුණ ගීතය ලියලා දෙනවා නිදි නැති නදියක්සේ කියලා. නුඹ අවදීන්ද නුඹ අම්මේ කියලා. අවදීන්මයි නුඹ අම්මේ කියලා. ඒ ගීතය එක්මනටම තනුවක් දාලා දෙනවා දර්ශන වික්‍රමතුංග. මොකද අම්මා හිටපු තත්ත්වෙත් එක්ක කොහොමරි අම්මා නැති වෙන කලින් අවසානයට ඇහුවේ ඒ ගීතේ තමයි. ඉතින් සිද්ධාර්ථ හාමුදුරුව කිව්වා මේ එක්මනට මේ මවගුණ ගීතය අම්මට ඇහෙන්න සලස්සන්න කියලා. ඉතින් අපි ඒ රෙකෝඩ් කරලා දවස් දෙක තුනක් ඇතුළත තනුවක් දාලා රෙකෝඩ් කරලා අම්මට අහන්න සැලැස්සුවා. ඉතින් අම්මා අවසාන වශයෙන් මේ මවගුණ ගීතය ඇහුවා.
1: අම්මා සතුටු වෙන්නේ නැති?
0: අම්මා සතුටු වුණා ගොඩක්. අම්ම නැති වුණා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඔව්.
1: හොඳයි. අපි බොහොම සංවේදී තැනකට ඇවිල්ලා නතර වෙන්නේ. ඒ ගීතය හමු.
0: ඔව්.

0: අද අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ මෙල්බන් නගරේ ඉන්න අතිශය දක්ෂ ප්‍රවීණතම ගාන ශිල්පියෙක් කලාකරුවෙක් ෆියාස් මිස්කින්. ෆියාස් තමන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් ගායනා කරපු ගීතේ තමයි අපි මේ අහන්නේ. ෆියාස් මේ ගීතය ඇහෙනකොට මොනවද මතක් වෙන්නේ?
1: ඇත්තටම හරිම අම්මා ගැන ඉතින් අපිට ඉතින් වචනකින් දෙකකින් කියන්න පුළුවන් කමක් නැහැනේ. ඇත්තටම ගීතයක් අපි මම ගායනා කළා. ඊට කලින්ත් මම අම්මා ගැන ගීතයක් ගායනා කළා තිබුණා. මේක අමනිත වෙන්න කලින් අන්තිමටම ගායනා කරපු ගීතය මවගුණ ගීතය. ඉතින් අපි අම්මා ගැන කියන්නේ ඉතින් ඒ ගුණ කඳ කියලා නිම කරන්න බෑ. ගීතයකින් වචන 12 වචන පෙරි 12කින් අම්මා ගැන කියලා ඉවර කරන්න බෑ. ඉතින් ඒක හරිම අම්මා ගැන කියන විශේෂයෙන්ම අපේ තාත්තා නැති වුණේ අපි පොඩි කාලේ මට අවුරුදු 12ක් වගේ කාලෙක. ඉතින් අම්මා තනියම තමයි මාව හැදුවේ. ඉතින් ඒ අම්මා නැති වෙන එක ගැන හිතන අයත් ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දැනෙන හැඟීම කියන්න බෑ.
0: හොඳයි ෆියාස්, මෙහෙමයි අද වැඩසටහන මේ ඔබේ වැඩසටහන. ඒ නිසා මේ ඔබේ වැඩසටහනේ අපි කිසිම තහංචියක් දාන්නේ නැහැ. නෙත්වලට කඳුළු එනවා නම් කඳුළු පිට කරන්න. මුවකට සිනහාවක් එනවා නම් අපි හිනාවෙමු. ඒක තමයි කලාකාරයෙක්ගේ ඇත්තටම හදවත කියලා කියන්නේ. සමහර විටකදී අද වැඩසටහන තුළදී ආදරණීය අසන්නනි බොහෝ වෙලාවල් ඒවි අපිට නිශ්ශබ්දව ඉන්න සිද්ධ වෙන. ඒ වගේම බොහෝ වෙලාවල් ඒවි අපිට ඉතාමත්ම ආදරෙන් කතා කරන්න පුළුවන් ඒවා තියෙන. ඒ නිසා අපි ඒ සියල්ලටම ඉඩ හසර විවර කරමින් තමයි මේ මතක ආවර්ජන අරගෙන ඉන්නේ. මේ ගීතය ඔබ ගිහිල්ලා ප්‍රවීණතම ස්වාමින් වහන්සේ නමකට කියලා ලියවගන්නේ. ඒ වගේම අපේ රටේ ඉන්න අතිශය දක්ෂ සංගීත ශිල්පියෙක් තමයි සංගීතය සපයන්නේ. මේවා මේ අපි හැමෝටම කරගන්න පුළුවන් වැඩ නෙවෙයි. මේ තරම් ප්‍රවීණයන්ගේ ඇසුරක් තියාගෙන ඉතාමත් මික්මනින් මේ වැඩ කටයුතු කරගන්නේ. බොහෝ අය ෆියාස්ට ආදරේ නිසා තමයි මේ වැඩේ කරන්නේ. ෆියාස්, කොහොමද මේ ප්‍රවීණ ඇසුර ගැන ඔබේ අදහස?
1: ඇත්තටම පැතුම් මම ඒ කියන්නේ ගීත ගායනය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. මම කලින් කිව්වත් වගේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කලා සංගමයේ කටයුතු කරද්දී ඒ මට ඒ ප්‍රවීණ ඇසුර ලැබුණා. විශේෂයෙන්ම අපේ කලා සංගමයේ හරහා කෙරිච්ච වැඩ කටයුතු වලදී අපිට ඒගොල්ලන්ගේ දේශන වලට ඒගොල්ලන්ව සමහරලාට ගෙන්නන්න සිද්ධ වුණා අපේ විශ්වවිද්‍යාලයට. ඉතින් එහෙම ගෙන්නද්දී අපිට ඒ ප්‍රවීණන්ත් එක්ක අපිට කතා බහ කරන්න ඒගොල්ලන්ගේ ඇසුර අපිට නිතරම ලැබුණා. ඊට පස්සේ මේ ගීත ගායනා කරන්න ආවට පස්සේ මම බොහෝ විට ගීත රචනා කරගත්තේ මේ මං අපි ඒ කියන්නේ අපි ආසකලේ ආස කරන ගීත බැලුවාම ඒවා ඉදිරියට තිබුණේ මේ ප්‍රවීණයෝ. ඒ කියන්නේ ගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෝ. ඉතින් අපේ හීනයක් තිබුණා, මගේ හීනයක් තිබුණා කවදා හරි මේ අයගෙන් සින්දුවක් ලියා ගන්න ඕනේ කියලා, මේ කියන මෙගලන්ට කියලා සින්දුවක් ලියලා ගායනා කරන්න ඕනේ කියන ඒ හීනේ මගේ තිබුණා. ඒකත් එක තමයි මං ඒ අයව හොයාගෙන යන්නේ ඒ ප්‍රවීණයන් වල. ඉතින් එහෙම හැදුණු ඇසුර තමයි දිගින් දිගටම පවත්වාගෙන ආවේ. කියන්නේ ගීතයක් ලියල ගීතයක් ලියාගෙන ගීතයක් ගායනා කරලා ඒ ඇසුර නැතර වුණේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් රඹුගුණ සිද්ධාර්ථ හාමුදුරුවෝ පළවෙනි ගීතය මට ලිව්වේ ගොඩක් කල මිට අවුරුදු ගානකට කලින්. ඒ වුණාට ඊට පස්සේ ඉතින් හාමුදුරුවන් ඉතරම් වගේ කතා බහ කරන බැහැ දකින්න යනවා. ඉතින් ඒ වගේ ඒ ඇසුර තිබුණා. ඉතින් ඒ වගේම තමයි අනිත් ප්‍රවීණ ගීත රචකයෝ මේ ළඟදී අවසන් ලාර්ගමගේ මහත්තයා වෙන්න පුළුවන්. ඊළඟට අපිට ගීතලි මහින්ද චන්දසේකර අනුරාධපුර, ඒ කියන්නේ අනුරාධපුර ලංකාවට ගියාම ගොඩාක් කියලා අනුරාධපුර යනවා. එයාලව හම්බෙන්න කතා බහ කරනවා. මෙහේ හිටියත් ෆෝන් එකේ කතා බහ කරනවා. ඉතින් ඒ ඇසුර දිගින් දිගටම තිබුණා. මොකද අපි ඒ හරහා ගොඩාක් දේවල් ඒ ප්‍රවීණ ඇසුරෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අපි. ඒ නිකන් කතා බහක් නෙමෙයි, ඒගොල්ලන්ට කතා බහ කරද්දී ඒ සාහිත්‍ය ගැන ඒ වගේම කලා කටයුතු සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපිට අපේ දැනුම වර්ධනය වෙනවා. අපි ඉගෙන ගන්නවා. ඒ ඇසුර හරිම ජීවිතයට හරිම අය කියනවනේ අපේ කල්යාණ මිත්‍ර ඇසුර කියලා අපි කියන්නේ. ඒ වගේ තමයි ඒ අසුර සෑහෙන්න ජීවිතේට වැදගත් වුණා මට
0: හොඳයි අපි මේ එතන තියනවා මේ Tamanට දෙයක් ගන්නවට වඩා ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ප්‍රවීණ අසුරකින් අපි දෙයක් ගන්නවට වඩා ඊට එහාට ගිහලා ඔබ කළගුණ සැලකීමකුත් කරනවානේ ඒ කියන්නේ දැන් ඔව් උන්වහන්සේ හරි එහෙම නැත්නම් එතුමා හරි එතුමිය හරි අපිට ගීතය ලියලා දීලා තිනවා අපිට සංගීත සපයලා තිනවා දැන් වැඩේ ඉවරයි ආයෙ එතනින් ආයෙ කතා කරන්න ඕනේ නැහැ වගේනේ බොහෝ පිරිසක් හිතන් ඉන්නේ නමුත් එතනින් ඇති කරගන්න මිත්‍රත්වය එතනින් ඇති කරගන්න සහෝදරත්වය එතනින් ඇති කරගන්න බැඳීම ඔබ නිතරම දිගටම තියාගෙන නැත්නම් සාමාන්‍යිකන් කෝල්යක් ගන්න වෙලාවක එහෙම ගන්නුමනාවක් නැහැනේ නේ නමුත් ඔබ ඒ කරන්නේ ඒ සම්බන්ධතාවයේ දිගටම තියාගෙන ඔබත් යමක් ඒ අයගේ තිබෙන අත්දැකීම් තුලින් අරගෙන ජීවිතයට කලා ශාස්ත්‍රයට හැම දෙයකටම ඒ විතරක් නෙවෙයි දැන් ඒ අයටත් මා සතුටක් දැනෙනවා ඇතිනේ දැන් මේ මේ පියාස් ඕස්ට්‍රේලියාව ඉඳලා මට කතා කරනවා දැන් සමහර අය ගීත ලියාගෙන යනවා ඊට පස්සේ උන්නත මලාද කියලාත් බලන්නේ නැහැ නේ ඒක මං හිතන්නේ ලොකු කලගුණ සැලකීමක් කියලා
1: ඔව් අනිවාර්යෙන්ම පැතුම් ඒ ඒක ඒ සම්බන්ධතාවයේ දිගටම තිබුණා දැන් බොහෝ විට මට ගීත ලියපු ප්‍රවීණ ඒගොල්ලන් මේ මුදල් වලට ලිව්වේ නෑ. ඒගොල්ල මුදල් අරන් නෙමෙයි සතියක්වත් අරගෙන නෙමෙයි දුන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලන් මුල්ම ගීතේ ලිව්වේ මාත් එක්ක මාව ආශ්‍රය කරන පටන් අරගෙන අපි ඇසුර පටන් අරගෙන සෑහෙන කාලයක් ගියාට පස්සේ එයා මාව තේරුම් ගත්තට පස්සේ සමහර වෙලාවට ඒගොල්ලන් ගීතේ දීලා දුන්නේ. දැන් ගීකව මටක් ගාලා දීලා දුන්නා නෙමෙයි. ඉතින් ඒ හැවි දීලා දුන්නේ මුදල් සඳහා නෙමෙයි. ඉතින් ඒකත් ඒ කලගුණේ අපිත් තියන්න එපා. අපිට මුදල් බලාගෙන බලාගන්න මුදලක් ගන්න නැතුව කරලා දුන්නේ මේ වැඩේට අපි කෘතගුණ සලකන්නත් ඕනේ. ඉතින් අඩුම ගානේ අපි එයාගේ මේ තොරතුරු හොයලා බලන එකත් ලොකු දෙයක්නේ.
0: හොඳයි මේ ෆියස් ගීත ගායනා කරන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට සින්දුවක් කියාගන්න පුළුවන්. නමුත් ගීතයක් ගායනා කරගන්න මට බෑ. ඒකට යම්කිසි අත්දැකීම් තියෙන්න ඕනේ, පුහුණුවීම් තියෙන්න ඕනේ, හඬක් තියෙන්නට ඕනේ, මේ පිළිබඳ දැනුමක් තියෙන්නට ඕනේ. ඔබට මේ හැමදේම තියෙනවා. හැබැයි සමහර තැන්වලදී අපි දකිනවා ඔබ වගේම දක්ෂතා තියෙන බොහෝ පිරිස් තමන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණවලට යන්නේ නැතුව ටිකක් රැල්ලට ගිහිල්ලා කවර් සොන්ග්යක් වගේ කරන්න උත්සාහ කරනවා. ඒ වගේ ජනප්‍රිය වෙන්න හදනවා. නමුත් ඔබ ඊට එහාවට ගිහිල්ලා ස්වතන්ත්‍ර නිර්මාණ වලින් තමයි එළියට එන්නේ. මේක උඩුගම් බලා පිහිනීමක් විදිහට තමයි මම දකින්නේ. සමහර විටකදී ඔබ කරන නිර්මාණය ජනතාව අතරට නොයන්නත් පුළුවන් වැඩේ හරියට වුනේ නැත්නම් සහ වැඩේ හරියට කරත් ජනතාව අතරට යවා ගන්න පුදුම උත්සාහයක් දරන්නටත් ඕනේ. ඇයි ස්වතන්ත්‍ර නිර්මාණ වලටම පෙළඹෙන්නේ?
1: ඒක මෙහෙමයි වැතුම් දැන් අපි මේ අපි දැන් ජනප්‍රිය ගීතයක් ගත්ත දැන් කව සමස් ගොඩක් කරලා කරන්නේ ජනප්‍රිය ගීත සින්දුවකටනේ. ඒ සින්දු ඇත්තටම ඒ ගායකයෝ උපරිමව කියලා තියෙනවා. අපිට කියන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමුද අපි විත්‍රත්නායක මහත්තයා සින්දුවක් ගත්තා, තාමර දේවස සින්දුවක් ගත්තත් එහෙම. ඒවයි කියන්න දෙයක් නැහැ. වෙන අපිට අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. කෙනෙක්ට තව ඒකට එකතු කරන්න දෙයක් නැහැ. ඉතින් ඒවා උපරිමයේ කියලා තියෙනවා. ඉතින් ඒවා අපි ඒවා රසවිඳින ගමන් අපි කරන්න ඕනේ අතවා අලුත් නිර්මාණ පුළුවන් නම් බිහි කරන එකයි. අපි නැතුව මේ ඒක තව ඊට වඩා හොඳට කියන්න උත්සාහ කිරීමට වඩා අපිට ඒ කියන්නේ ඒවා හොඳටම කියලා තියෙනවා. අනිත් එක අනිත් දේ තමයි අපි දැන් ජනප්‍රිය වූ ගීතයක් ඒ ගීතය ජනප්‍රිය වෙන්නේ හේතු කීපයක් උඩනේ. එකක් තමයි ඒ මුල් ගායකයා ඒක හොඳටම ගායනා කරලා තියෙනවා. පළවෙනි හේතුව ඒක ජනප්‍රිය වෙන්නේ පළවෙනි හේතුව ඒකනේ. ඒ ගායනා කරලා තියෙනවා ඒ අලංකාර ඒ ඒ ඒ තනු ඒ ඔක්කොම හොඳම විදිහට තියෙන නිසා තමයි අපිට ඒ ගීතේ දැනෙන්නේ. ඒක නිසා තමයි ඒක ජනප්‍රිය වෙන්නේ. එතකොට ඒ ගීතේ අහලා අපි ඒක නැවත මේ කවසොන්යක් විදිහට කරනවා කියන එකේ මම දකින්නේ නැහැ. ඇත්තටම ලොකු දෙයක් මම දකින්නේ නැහැ. ඇත්තම කියනවා නම් අවංකව කියනවා නම් ඒ ලොකු දෙයක් මම දකින්නේ නැහැ. මොකද ඒක අපි සිය පාරක් අහලා අහපු සින්දුවක් නේ. දැන් සමහරට අපි කවසොන්යක් කරන්නේ. ඉතින් ඒක ඒ ගායකයාගේ අලංකාර අපි ඒක අනුකරණය කිරීමක් අපි කරන්නේ. අපේ අපිට හඬ පැත්තක තියෙන හඬ අනුකරණය කරන්න නෙමෙයි මං කියන්නේ. ඒ ගායන විලාසය හැමදේම අනුකරණය කිරීමක් අපි කියන්නේ. අපි කවසම හොඳට කරා කියලා කියන්නේ ගොඩක් කලාවට අර මුල් ගීත ඇත්තක සංසන්ධනය කරලා අපි කියන එකට කිට්ටු වෙන තරමට අපි කියන මේක හොඳට ගායනා කරලා දිනා කියලා. ඉතින් ඒක ඉතින් මුල් ගීතේ තියෙනවනේ. අයියෝ අපි ඉතින් ඒ මං කියන්නේ ඒකයි. ඉතින් ඒක අනුකරණය කරන වඩා අයිට වඩා හොඳ නැද්ද අපි වෙනස් විදිහේ ගීතයක් වෙන අපිට Tamanට ගැළපෙන Tamanට හොඳ මේ අලුත් නිර්මාණශීලී බව පෙන්වන්න පුළුවන්. තමන්ගේ හැකියාවන් තවදුරටත් පෙන්වන්න පුළුවන් අලංකාර වෙනස් විදිහට අපිට අරගෙන ගායනා කරන්න පුළුවන් ගීතයක් නිර්මාණය කිරීම නේද හොඳ කියලා තැන තමයි මං ඉන්නේ.
0: ෆියස් ඔබ මේ අදහස් එක්ක සහ ඔබ මේ කතා කරන වචනත් එක්ක සිංහල භාෂාව උච්චාරණය කරන විදිහත් එක්ක මටත් වඩා හොඳට කරනවා. අපි උපතින්ම සිංහල විදිහට ඉපදිච්ච අයට වඩා ඉතාමත් නිහලින් ඔබ සිංහල නොවන ජාතිකයෙක් විදිහට මුස්ලිම් ජාතිකයෙක් විදිහට සිංහල භාෂාව හරි වචන හරි තැනට දාලා උච්චාරණය කරලා කතා කරනවා. කොහොමද මේක උනේ?
1: ඒක ටිකක් දිග කතාවක්. දැන් ඉතින් සිංහල මාධ්‍යනේ මම මුලින්ම ඉගෙන ගත්තේ. ඉතින් ඒ වගේම අපිට තිබුණ සිංහල ඇසුර, ඒ කියන්නේ අපි දැන් සිංහල රටකනේ අපි ඉපදුනේ. ඉතින් ඇත්තටම ඒක සිංහල බෞද්ධ රටක් අපි ඉපදුනේ. ඒක මගේ මව්බිම ලංකාවනේ. ඉතින් එතකොට ඒ රටේ බෞද්ධයෙක් ඉන්න සිංහල අපිට ඇහෙන්න සිංහල වචන අපි ආශ්‍රය කරේ. මගේ යාළුවෝ සිංහල බෞද්ධය වැඩි අයක් හිටියේ අනිත් ඈත් හිටියා. ඉතින් එය ඒ වගේම ඒ ඇසුරෙන් ලබාගත්ත දේ වගේම පොතපත කියවලත් මම යම් යම් දේවල් ලබා ගත්තා. ඉතින් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත නිසා මුල් කාලේදී මම සිංහල පොතපත කියවුවා. සාහිත්‍ය කළා, සාහිත්‍ය විෂයක් වශයෙන් කළා, සාහිත්‍ය පොතපත කියවුවා. ඒ වගේම ඊට පස්සේ ලැබුණ ප්‍රවීණ ඇසුර. ඒ ප්‍රවීණ ඇසුර හරියට බලපෑවා. විශේෂයෙන්ම දැන් අද වුණත් දැන් මම සමහරලාට මොන හරි දෙයක් අහගන්න වුණා මම මයින් චාන්ස් එකේ මහත්තයාට හරි ඒ වගේ එක්කෙනෙක් කතා කරා. ඒගොල්ලෝ සිංහල ගුරුවරු, මයින් දිසානායක මහත්තයා. ඒගොල්ලන් සිංහල ගුරුවරු. ඒගොල්ලන් පැහැදිලි කරලා දෙනවා මේකේ හරි වචනේ මෙහි විදිහට වෙන්න ඕනේ කියලා. ඉතින් මට ඒ වාසනාව තියෙනවා. එහෙම මේ කතා කරලා අහගන්න හරි ඒක එහෙම එතනට ආවේ. ඉතින් ඒ කාලාන්තරයක් ඒ කරපු ඇසුරත් එක්ක ඉතින් සිංහල භාෂාව ඉතින් ඒ පෝෂණය වුණේ ඒ හැමදේම නිසා. ඒ ඇසුර, පොතපතින් ලබාගත් දැනුම සහ ඒ මගේ වටාපිටාව ශ්‍රී ලංකාව.
0: මං හිතනවා ෆියාස් මිස්කින් තමයි අපිට හම්බෙන මේ කලාකරුවන් අතරින් මේ ජාතික සමගිය වගේ දෙයක් ඇති කරන්නට පුළුවන් හොඳම පාලම කියලා. මොකද අපේ රටේ කවුරු කොහොම කිව්වත් තවමත් යම් යම් ભેද තිබෙනවා. සමහරෙක් අනිකා දිහා බලන්නේ ටිකක් වපර හැකින්, එහෙම නැත්නම් වෙනත් කෝණයකින් පාට කණ්ණාඩි දාගෙන. නමුත් ඔබ මේක ඉතාමත්ම ලස්සනට අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මං හිතනවා ඔබ අපේ රටේ ජාතීන් අතර සමගිය ඇති කරන කාර්යවේදී ලොකු පාලමක් බවට පත් වෙයි කියලා. දැන් සිංහලෙන් ගීත ගායනා කරනවට අමතරව දැන් මුස්ලිම් ජාතිකයෙක් විදියට වෙන භාෂාවනුත් පුළුවන් නැතිනේ බොහෝ ලස්සනට ගායනා කරන්න හෝ කතා කරන්න. කොහොමද දැන් අපිට බැරි දේවල් මම මේ කියන්නේ? අපි සමහර වෙලාවට මේ පසුතැවෙන්න ඕනේ. ලංකාව වගේ රටක ඉපදිලා තවත් භාෂාවන් කතා කරන්න පුළුවන් රටක ඉපදිලා අපිට සිංහල විතරක් පුරුවන් වීම සම්බන්ධයෙන් කොහොමද අනිත් භාෂාවන් හැසිරවීම ෆියස්ගේ?
1: ඔව් දැන් මම දෙමළ ගීත ගායනා කරලා තියෙනවා. දෙවලින් ගීත ගායනා කරලා තිනවා, ඉංග්‍රීසි ගීත ගායනා කරලා තිනවා, සමහර ගීත මම ලියපුවා. ඉතින් ওই භාෂා කීපින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනින්ම මම ගීත ගායනා කරලා තිනවා. ඒ භාෂා හැසිරවීම ගත්තාම ඒ කියන්නේ භාෂාව සිංහල තමයි මට හොඳටම පුළුවන්. මේ සිංහලට පස්සේ තමයි අනිත් භාෂාවන් වල ඒ කියන්නේ දැන් මේ භාෂා කීපයක්ම පුළුවන්. මැලේ වුණත් පුළුවන් මට. මැලේ දෙමළ,
0: ඒක තමයි මං කියන්නේ. අපි කියන්නේ මේ පසුතැ වෙනවා අපි ඉගෙන ගන්න බැරි වෙච්ච එක නේ සම්බන්ධයෙන්.
1: ඒවා ඉතින් අපි වටා පිටාවෙන් ඉතින් ආපු ඒවා.
0: මං හිතනවා මේක තමයි හොඳම අවස්ථාව. ඒ කියන්නේ මේ අපි හරි අපුරු තැනට ආයෙත් එනවා. ඔබ ගායනා කරපු ලස්සන දමිළ ගීතයක් මට ලැබෙනවා. අපි ඒ ගීතය අහමු. පොඩක් ගීතය අහන්න කලින් මතක් කරනවාද කොහොමද මේ ගීතේ නිර්මාණය වෙන්නේ කියලා?
1: මේ ගීතේ නිර්මාණය වෙන්නේ ආසේ නිලා ගීතේ නේද ඔය කියන්නේ ඔය ඒ ගීතේ ලියන්නේ ආරුමුගම් මල්රම්බන් කියලා දමිළ සාහිත්‍යයට රාජ සම්මාන පවා දෙනපු පද රජකේ බොහෝ විට ගෝයා දන්නේ නැහැ නම කිව්වම දන්නේ නැහැ නමුත් එයා හතර පාරක් රාජ සම්මාන දෙනපු එකෙක් ඕ නව කතා ලියනවා පරිවර්තනයම කරන එකෙක් ඒ මහත්තයා හම්බෙලා මම ගීතයක් ලියව ගන්නවා ඊට පස්සේ අනුරාධ අබේසිංහ තමයි ඔකට සංගීත සැපයන්නේ අනුරාධ අබේසිංහ ලස්සන තනුව ලස්සන යගේ ලස්සන මෙලඩියක් ලස්සන ඉතින් ඒ විදිහට තමයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ
0: සිංහල මුස්ලිම් දෙමළ සුසංයෝගයක්
1: ඔව් අනිවාර්යයෙන්ම ඔය හරියටම හරි ඔය දැන් කීනෝට තමයි මතක් වුණේ
0: ගීතේ හමු

0: හරි ලස්සන ගීතයක් ලස්සනයි කියලා කිව්වේ මේ මෙහෙම ඇත්තටම කියනවනම් මේ ගීතේ තියෙන වචනවල තේරුම නම් මට එතරම්ම තේරෙන්නේ නැහැ නමුත් මේ සංගීතය හරිම ලස්සනයි ඒ වගේම මේ ගායනයේ තියෙනට ආලවන්ත වගේ සොරයක් මොකක් ගැනද මේ කියන්නේ
1: පැතුම් හරි ඒක ආදර ගීතයක් තමයි ඒ කියන්නේ ඒක තමන්ගේ
0: හඬින්ම කියන්න පුළුවන් කියලා
1: ඒක තමන්ගේ ආදරවන්තියව වර්ණනා කරන ගීතයක්. ඉතින් අර ආසේ නිලා කියලා පටන් අරගෙන යන්නේ පරිවේක් වගේ පියාඹගෙන ඉන්න ඒ වගේ එහෙම අර්ථයක් තමයි තියෙන්නේ ඒකේ. ආදර ගීතයක් ලස්සන ආදර ගීතයක්.
0: කියන්නේ මේ මේ ආදරයටත් මේ ಜಾති ભેදයක් නැහැ නේ. දැන් මේ ඔබ ගායනා කරනවා මම ඉස්සර කිව්වේ මේ දමිළ ජාතිකයක සින්දුව ලියලා දෙන්නේ. ඊට පස්සේ සංගීතය සපයන්නේ සිංහල කෙනෙක්. ආදරය අපි හැමෝටම පොදුයි. ඒක නිසා තමයි මේකේ ආදරය දැන් වචනවල තේරුමක් නොදැන වුණත් තනුවෙන් සහ ගායන විලාසයෙන් මම තේරුම් ගත්තේ මේක ආදර ගීතයක් වෙන්න දෙයි කියලා. මත අපි මේ ඔබ ෆියාස් මට මේ හම්බෙන්නේ සංගීත ප්‍රසංගවල විතරක් නොවේ. මම දකිනවා ඔබේ හදවතේ ජාතිකත්වයේ තියනවා කියලා. අපි සම්බන්ධ වෙන ජාතිකවාදී වැඩවලදී එහෙම ඔබ නිරන්තරයෙන්ම අපිට මුණ ගැහෙනවා. සමහරවට ආරාධනා කරනවා, සමහරවට ආරාධනා නොකරත් එනවා. ලංකාව ගැන කෙරෙන ඕනෑම වැඩසටහනකදී ඔබ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් අපිට එහෙම අය පිටරටකට ඇවිල්ලා හෝ අහුවෙන්නේ බොහෝම අතලොස්සයි. සමහර අය කිව්වොත් තමයි එන්නේ. සමහර අය දහපාරක් කිව්වත් එන්නේ නැහැ. මොකක්ද මේ ලංකාව ගැන තිබෙන ආදරේ? ඇයි මෙච්චරම ලංකාවට ආදරේ?
1: ඇත්තටම ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ ඇයි ආදරේ නැත්තේ කියලා. එහෙම ආදරේ ඇයි කියලා අහන එක ප්‍රශ්නකුත් නෙමෙයි. ඇත්තටම මම නම් දැන් ආදරේ විය යුතුයි කියලා මට හිතෙන්නේ. මොකද අපි අපේ මව් රට ලංකාවනේ. ශ්‍රී ලංකාවේදී ඒ නිසා මව් රටට ආදරේ වෙන එක අහන්න ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතෙන්නේ. එතන මේ මොකද අපේ හදවත තියෙන එතනනේ තාම. ඒ කියන්නේ අපි මෙහෙ ආවට අපි තාම මෙහෙ ආපු පළවෙනි પરම්පරාවනේ. දැන් අපේ ළමයින් සහ ළමයින්ගේ ළමයි එනකොට ඒක ක්‍රමානුකූලව අඩුවේ. අපි දැන් නිකන් ගන්ධබ්බේ වගේනේ. අපි මේ අපි භෞතිකව මේ හිටියට අපේ හිතෙන් අපි සිංගල් සින්දු අහන ලංකාව ගැන කියන්නේ මේ රයිසන් කරි වලට කැමති කට්ටියනේ. ඔව්. අපි තාම මේ මේ මේ මෙහි මේ ආහාර පාන වලට මෙහි සංස්කෘතියට සම්පූර්ණයෙන්ම අපි ඇවිල්ලා නැහැනේ. ඒක අපි තාම ඉන්නේ ඒ
0: කොහෙත්ම එන්නත් බෑ මම.
1: එන්න එකපාරට එන්න බෑනේ. අපි අනිත් එක විශේෂයෙන්ම අපි ආවේ අපිට අවුරුදු අපි මේ අවුරුදු 15 20 ආයක ආපු කට්ටිය නෙමෙයිනේ. අපි ආයේ ගොඩක් ලංකාවේ මුල් බහගත්තට පස්සේ මෙහි ආවේ. ඒතරේ මුල් බහගත්තට පස්සේ මෙහි එනකොට ලංකාවත් එක්ක අපේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ලොකු සම්බන්ධයක් තියෙනවා. අපේ මුල් තාම ලංකාවේ. අපේ නෑදෑව ලංකාවේ. අපි මිත්‍රයෝ ලංකාවේ. මෙහි යම් යම් මිත්‍රකම් හැදෙනවා තමයි. නමුත් අපි අමතක කරන්න නරකයි. අපි මේ අපේ වයසින් වැඩි හරියක් අපි ලංකාවේ හිටපු අය. ඉතින් ඒකත් එක්ක අපි අපේ ලංකාවත් එක්ක සම්බන්ධයක් නැහැ වගේ පෙන්වන්න හරිය ලංකාවත් එක්ක අපි ලාංකික නෙමෙයි කියලා පෙන්වන්න හදනවා නම් ඒක හරි ව්‍යාජයයි. ඒක අපි එක අපිට නිකන් බොරු ව්‍යාජ මාපෑමක් තමයි කරන්න වෙන්නේ. අපි එහෙම ඒක වෙනවා. මම කියන්නේ ඒක ස්වභාවිකව වෙන්න ඉඩ දෙන්න ඕනේ ඒ දෙයට. දැන් අපිට කාගුරුහණ අහන්න පුළුවන්. ඉතින් අපි දිගටම මෙහෙ එහෙමද වෙන්නේ කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් දැන් මම දැන් මගේ මුල් අපේ ඒ කියන්නේ මැලේ කට්ටින අපි. අපේ මුල්ම ලංකාවට අපේ මේ પરම්පරාව ලංකාවේ අවුරුදු 1000ක් හිටියේ නැහැ. අවුරුදු 100 ගණක් හිටියේ නැහැ. අපේ මුල් ඒක අපේ සීයලාගේ මුත්තලාගේ પરම්පරාව ගත්තොත් මේ ඒගොල්ලෝ මුලින් ওই මැලේසියාවේ පැත්තෙන් ආපු කට්ටිය. ඉතින් ඔය ඒ කියන්නේ ලංකාව මේ යටත් විද්‍යාවක් විතරක් තියෙනකොට ආපු කට්ටිය. විශේෂයෙන් මැලේසියා මරක්කලයටත් කලින් වගේ ආපු දකුණු ඉන්දියාව හරහා ආපු දෙමළ කතා කරන කට්ටිය. ඉතින් ඒ එතකොට නමුත් දැන් අද අපි ලාංකික වෙලා ඒ ලංකාවේ සංස්කෘතික අවශේෂණ වෙලා ඒක ක්‍රමානුකූල වෙන දෙයක්. ඒ මුල් પરම්පරාව එහෙම නොවෙන්න ඇති. ඒගොල්ලන්ගේ ඒ රටත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ නැති. නමුත් දැන් අද වෙනකොට අපිට ඒ සම්බන්ධය නැහැ. ඉතින් අපේ ළමයින්ගේ ළමයි වෙනකොට ඒ සම්බන්ධය ක්‍රමානුකූලව හීන වෙලා ගිහිල්ලා ඒක ඒගොල්ලන් තනිකරම අපේ රොසී කියලා කියන්නේ. ඒ ඉතින් ඒ මට්ටමට අඩුගානේ මේ මේ සුද්දෙක් නුනත් අඩුගානේ හිතෙන් ඒ මට්ටමට එනවනේ. ඉතින් අපිට ඒක කෘතිමව කරන්න බෑ. ඒක ෆාස්ට් මේ ෆාස්ට් ට්‍රැක් කරලා අපිට ඒක කරන්න බෑ. මේ මේ මේ ආව දැන් ඔසි දැන් හෙට ඉඳලා මේ හරි සිටිෂන්ෂිප් එක ගත්තා මේක හරි දැන් හෙට ඉඳලා ඔසි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ඒක ව්‍යාජය එහෙම වෙනවනම් එහෙම කියනවනම්. ඒ නිසා අපි අපේ ලංකාවේ වෙන දේවල් ගැන අපේ ලංකාවේ දේශපාලනේ අපේ ලංකාවේ සංස්කෘතිය අපේ ලංකාවේ මොකද්ද වෙන්නේ කාලින මාතෘකා මොනවද අපි තාම YouTube එකේ ලංකාවේ ඩ්‍රාම බලන්නේ. ඉතින් ඒවා වෙනවා. ඉතින්
0: දැන් මේ මැලේ ජාතිකයෝ කොහොමද ලංකාවේ ඒකීය බව වෙනුවෙන් මිතරම්ම ආදරය කරන්නේ? මම මොකද මම දකිනවා අපේ යුද හමුදාවලත් බොහෝ වෙලාවට තමන්ගේ ජීවිත පරදුවට තියලා ජීවිත නැති කරගෙන අපේ රට වෙනුවෙන් ඒ අය දිවි පූජා කරලා තියෙන සටන් කරනවා. අදත් මේ වෙනකොට සමහර අය බොහෝ ප්‍රශ්නවලට මුහුණ පානවා. මොකක්ද මේ කැක්කුම?
1: ඒක තමයි මං කිව්වේ මං පැතුම් දැන් ඒක අපේ ඉතිහාසෙත් ඒකට සාක්ෂි ගොඩක් තියෙනවා. කලින්වල අපේ රජ කාලෙන් පස්සේ ඒ මැලේ ජාතිකයන්ගේ ඉතිහාසය ලංකාවේ හොයලා බැලුවම ඒගොල්ලන් ගොඩක් කාලවලට ලංකාවේ ලංකාව රට වෙනුවෙන් වැඩ කරපු රට වෙනුවෙන් රටේ ඒකීභාවය වෙනුවෙන් වැඩ කරපු බවට ගොඩක් සාක්ෂි තියෙනවා. ඉතින් මම කියන්නේ හැමෝම මෙහෙමයි කියලා.
0: හැමෝම
1: ගොඩක් කාලවලට මොකද ඒගොල්ලන් මේ ඒකට හේතුව මො විදිහට මම දකින්නේ පැතුම් මේගොල්ලන් ලංකාවේ සංස්කෘතියට අවශේෂ වුණා ඉක්මනට. දැන් උදාහරණයක් වශයෙන් බලුවොත් මැලේ අය ගොඩක් වෙලාට ගෙවල් වල කතා කරන සිංහල. දැන් එහෙම නොවන මුස්ලිම් අය තියෙන ඒ කියන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු අය තාම දෙමළ කතා කරන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවම නැහැ කියන්නේ. ඒක එතන ගැටලුවක් තියෙනවා. ඒ අවශෝෂණය වීම තාම වෙලා නැහැ. ඒක විය යුතුයි. ලංකාවේ ඒ කියන්නේ අපි රටකට සංක්‍රමණය වුණාම ක්‍රම පරම්පරා ගානක් ගියාට පස්සේ ඒ ලංකාවේ සංස්කෘතිය කොටසක් වෙන්න ඕනේ. අපිට උපසංස්කෘති තියෙනවා. අපිට අපේ ඒ අය වෙනම ඒ අය දැන් අපි තුමුකෝ දැන් Hindu කතා කරන අය Hindu මේ මේ මේ දෙමළ කතා කරන අය ඒගොල්ලන්ගේ යම් යම් උපසංස්කෘතියක් තියෙනවා. සිංහල මේ මුස්ලිම් අයගේ තියෙනවා එහෙම උපසංස්කෘතිය. ඒගොල්ලන් වටලාපන් හදනවා ඉන්න පුළුවන්, බුරියානි හදනවා ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් ඒගොල්ලන් මේ මේ මේ සංස්කෘතිකයේ පොදු සංස්කෘතිය තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ කියන පොදු සංස්කෘතිය පොදු සංස්කෘතියේ ප්‍රධාන සංරචකය තමයි සිංහල බෞද්ධ. ඒකනේ සාමාන්‍යයෙන් අපි දැන් ඔස්ට්‍රේලියාව ගත්තාම හරි ඇමරිකාව ගත්තොත් අපි දැන් මේ ඇංග්ලෝ සැක්ෂන් සංස්කෘතියේ නේ මොනා හුවත් අපි ඉන්නේ. දැන් ඔය මල්ටි කල්චර් කියලා අපි කිව්වට මල්ටි කල්චර් කියන්නේ මොකද්ද? ඒක ඇවිලා හරි නිකන් නාම මාත්‍රෙම එකක් විතරයිනේ. ඉතින් ඒ නමුත් ඒගොල්ලන්ගේ සංස්කෘතියක් මේකේ මුල් බැහැගත් සංස්කෘතිය තමයි ඇංග්ලෝ සැක්ෂන් සංස්කෘතිය. ඒ කියන්නේ ඇබරිජින්ස් ලයින් ගත්තට පස්සේ.
0: ඔව්.
1: ඉතින් එතකොට මේ අපේ දැන් අරාබියට ගියහම මේ ඉස්ලාමී සංස්කෘතිය තියෙනවා ඒගොල්ලන්ගේ. ඉරානයේ සංස්කෘතිය තියෙනවා ඒගොල්ලන්ගේ ඒ පර්ෂියන් මේ සංස්කෘතිය. එතකොට ලංකාවේ ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය. එතකොට ඒ ලංකාවේ ඒක සිංහල බෞද්ධ කියන්නේ මෙහෙමයි. ඒවා අනිත් සංස්කෘතියෙන් පෝෂණය වෙනවා. ඒක එක විදිහට තියෙන්නේ නැහැ. දැන් මීට අවුරුදු 1000කට කලින් තිබිච්ච සංස්කෘතිය නෙමෙයි අද තියෙන්නේ. ඒක ක්‍රමානුකූල සංස්කෘතිය කියන එක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ යම් යම් දේවල් අවශෝෂණය කරගෙන. ඒවා අනුකරණය කළා නෙමෙයි. බටහිර දේවලුත් අපිට අවශ්‍ය වෙනවා. යම් යම් සිරිත් විරිත් අපේ මුස්ලිම් ජාතිකයන්ගෙන් දමිලයන්ගෙන් ඒ වචන දැන් සිංහල භාෂාවේ කොච්චර මැලේ වචන තියෙනවද? සරම කියන එකත් මැලේ වචනයක්. සබන් කියන එකත් මැලේ වචනයක්. ඒවා සාබුම් මැලේ වචනේ. සරම් සිංහල මැලේ වචනේ. ඒ ලංකාවේ ඇන්දිරෙද්ද මල සරම නෙමෙයි. ඒවා ආවේ මේ ලංකාවට දැන් ඒ වගේ යම් යම් සංස්කෘතික වලින් පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීම හොඳයි. නමුත් ඒ වුණාට ලංකාවේ ඒ සංස්කෘතියේ ප්‍රධාන සංරචක අරටුව ගහක් නැයි අරටුව වෙන්නේ සිංහල බෞද්ධනේ. ඉතින් අනිත් ඒවායින් ඒවා ඒ මේ පෝෂණය වීමයි වෙන්නේ. ඉතින් අනිත් අය මේකට අවශෝෂණය වෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපි යම් යම් හේතු සාධක දාලා පනවලා ඒක අවහිර කරේ නැත්තම් ස්වභාවික විදිහට වුණොත් ඒක ඒ වෙන්න ඕනේ. අපි කියන්නේ භූගෝලීය වෙනස් වෙන කරන්න ගියොත් හරි එහෙම නැත්නම් අපි තුමු පාසල් වශයෙන් වෙන කරන්න දෙනවා. මේක මුස්ලිම් පාසලක් මේක බෞද්ධ පාසලක් කිය. එහෙම නැත්නම් මේක මේ මේ මේ එහෙම ඒ විදියට වෙන් කරන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. නැත්තම් ඒ ක්‍රමානුකූලව ඒක ඒ ප්‍රොජු සංස්කෘතිය කියන එක හැදෙනවා.
0: ෆියස්ව අපිට හම්බෙනකොට මුලින්ම මුණ ගැහෙනකොට ජීවිතේටවත් මම හිතුවේ නෑ ඔබේ වටා පිටාව මේ වගේ කියලා. මොකද මට ඔබව හම්බෙන්නේ සිංහල වැඩසටහනවලදී. ඔබ ගායනා කරන්නේ සිංහල ගීත. ඔබ ඇසුරු කරන්නේ භික්ෂූන් වහන්සේලා. සමහර වෙලාවලදී අපි කතා බහ කරලා තියෙනවා. එතකොට මේ අපි දන්නා බෞද්ධ කම දැන් අපි ඉපතිම්ම බෞද්ධ කියලා මහා උජාරුවට අපි කියනවානේ. නමුත් අපි නොදන්නා බොහෝ දේවල් ඔබ දන්නවා. සහ ඔබ මේ වෙනකොටත් බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයක් ලබනවා, උපාධියක් වෙන්නට ඕනේ. කොහොමද මේ අනිතික ස්වාමින්වහන්සේලාව තමයි වැඩිපුරම ආශ්‍රය කරන්නේ? කොහොමද මේ සිංහල බෞද්ධ පැත්තට ඔබේ නැඹුරුව එන්නේ?
1: ඒකත් මෙමයි. දැන් මම දැන් බුද්ධ ධර්ම විෂයක් වශයෙන් මම පාසලදී හදාරලා තියෙනවා, පාසලදී කරලා තියෙනවා, ඉස්ලාම් දහමත් කරලා තියෙනවා. ඔව්, දෙකම කරලා තියෙනවා. ඒ බුද්ධ ආගම ගැන විශේෂයෙන්ම ඇත්තටම ඒ බෞද්ධ දර්ශනය, ඒ කියන්නේ බෞද්ධ දර්ශනයක් නෙමෙයි ඇත්තටම කියනවා, දර්ශනය එක ධර්මයක්. ඒ දර්ශනය කියන වචනේ වැරදි. බුද්ධ ධර්මයේ මම ඇතරම වැඩිදුර හැදෑරුවා. දැන් පාලිය බෞද්ධකෙත් මම කළා, එහෙමත් කළා. ඊළඟට ඒ ඇසුරෙන් හරහා පොතපත කියවලත්. මොකද දැන් ඇත්තටම දැන් ඒක වෙනස් ධර්මයක්නේ. මොකද දැන් ආවේ දැන් අපේ මේ දැන් අපි අදහන අපේ ඉස්ලාම් දහමේ දැන් ඔය නිවන වගේ සංකල්පයක් නැහැනේ. ඒක බොහොම ලෞකික දේවල් නේ තියෙන්නේ. ඒක ලෞකික ජීවිතයක් සපවත් කර ගැනීම සඳහා ලෞකික ජීවිතයක් හොඳින් ගෙනියන්නේ කොහොමද කියන කාරණාව නිතිනේ. නිවන වගේ මේ මේක මේක ඉපදීම නතර කරන කතන්දරයක් කියවෙන්නේ නැහෙනි. ඒ කියන්නේ කිදුනාග මේ උනත් ඉස්ලාම් දහමේ උනත් Hindu මේ අපිට ගණපති හරි ශිව දෙවිය හරි අපි මේ අරන් බැලුවත් එහෙම කියවේ එහෙම කතන්දරයක් කියවෙන්නේ නැහෙනි. අපි Hindu දහමේ උනත් ඒ කියවෙන්නේ මේ ඒක දේවවාදේනේ. ඒක අපි මේ දෙවියන් වහන්සේ පිළිපොන් තියෙන විශ්වාසයනේ. ඉතින් එතන ඒක මේ බොහොමත්ම ලෞකික ජීවිතයත් එක්ක ලෞකික ජීවිතය සපවත් කරගෙන ස්වර්ග රාජ්‍යයට යන්නේ කොහොමද කියන සංකල්පයක් නෙතිනේ. බුද්ධාගම ඊට සම්පූර්ණ වෙනස්නේ. බුද්ධ ධර්මය කියන්නේ එතකොට මේක ගැන හොයන්න මම පෙළඹුණා ඇත්තටම. දැන් මේ මේක මේ නිවන කිය ඇත්තට මේ නිව මේක ප්‍රති කොහොමද කෙලවර කරන්න කියන එක මේක මේක මේක ඇත්තම කිව්ව දුකක් නේ ඇත්තම. මේක මහා දුකක් නේ මොනවා කිව්වත් ඇත්තම. ඉතින් ඇත්තම ඒ එතනින්ම අපිට ඔක අල්ලගන්න පුළුවන් වුණා. අල්ලගන්න කියන්නේ එතනින්ම අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ එතනම තේරෙනවා අපිට මේ මේ මේ මෙතන මේක වෙනස් කියන එක. ඉතින් ඒ වෙලාවේ තමයි මම ඒ ගැන හදාරන්න ඉගෙන ගන්න පෙළඹුණේ පැතුම්. ඉතින් ඒ නිසා තමයි මම මේ මෙච්චර දුරකට බුද්ධාගම ගැන ඔයාලා බැලුවේ.
0: මෙහෙමයි, දැන් අපි අද සාකච්ඡාවට කැඳවන්නේ කලාකරුවෙක්ද කියන ප්‍රශ්නේ දැන් මට එනවා. මොකද මේ සමහරලාට බොහෝ කලාකරුවන් ඇවිල්ලා ඒ ගීත හැදිච්ච හැටි, ගීත හැදෙනකොට ඇති වෙච්ච අමතක නොවුන සිදුවීම්, ඒ වගේ දේවල් අපි මේ කතා කරන්නේ. නමුත් අපි එතනින් එහාවට ගිහිල්ලා අද බොහෝ දුරගමන කතා කරනවා. මොකද මේකේ ජාතින් අතර තිබෙන ප්‍රශ්න, ගැටලු, සමගිය, කොහොමද ඔබ මේවා වෙනස් වෙන්නේ, මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම හිතන ඒක වැදගත් වෙනවා කියලා. මේක මේ සර්වකාලීන වැඩසටහනක් බවට පත් වේවි. බොහෝ වෙලාවට මේ වෙලාවේ අහන් ඉන්න අය වගේම මේක යලි යලිත් අහන්න පුළුවන් වැඩසටහනක් බවට ඔබ පත් කරා. බොහොම ස්තුතියි ෆියාස් ඒ වැඩේට. මේ අපේ රටේ සංහිඳියාව ගැන අපි කතා කරනවා. හැබැයි කවුරුත් මේකට සක්‍රීයව දායක වෙනවාද කියන එක පිළිබඳව බොහෝ ගැටලුවක් තිබෙනවා. සංහිඳියාව ඔබට අනුව කොහොමද ඔබ අර්ථ දක්වන්නේ, කොහොමද ඔබ මේක ගැන කතා කරන්නේ?
1: මෙහෙමයි පැතුම්. දැන් අපි ගොඩක් වෙලාවට ওই සංහිඳියාව කියලා අද කරන්නේ ඔය භෞතිකව මේ අපි හිතනවා මේ එකම ඉඩමේ පල්ලිය පන්සලයි කොවිලයි හැදුවාම එතන සංහිඳියාව කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔක හදවත් වල තියෙන කතන්දරයක් නෝක. ඔක භෞතිකව අපි එකම එක ළඟ මේ එක පෙරීට ඔය හතරම හැදුවා කියලා එහෙම වෙන්නේ නැහැ කවදක්වත්. අද අපි පෙන්වන්නේ අපි මේ මේ බහු වාර්ගික බහු ආගමික සමාජයක් අපේ තියෙන්නේ කියලා වෙනවා. එහෙම ඒක එහෙම එකක් නැහැ. බහු ආගමික බහු වාර්ගික සමාජයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක එහෙම එකක් නැහැ. මට පෙන්වන්න එහෙම තියෙනවනේ. එහෙම එකක් වෙන්නෙත් නැහැ. එතන මේක වැඩි දෙන. එතන මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ වර්ග ඒ කියන්නේ ජාතින් ගොඩක් ජීවත් වෙන්න පුළුවන්. මේ ආගම ගොඩක් ආගම් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක බහුවාර්ගික සංස්කෘතියක් කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. සංස්කෘතිය කියන්නේ මොකක්ද එකක්. දැන් ඒ මේ රටේ සංස්කෘතිය කියන්නේ එකක්. ඔයාට ඔයා දැන් අපි ඔක්කොම මෙහෙම හිටියට මේක බහුවාර්ගික බහුවාගම කියලා අපි කිව්වට දැන් ඔයා අපි තුමකෝ මොකක් හරි මෙහි නිල උත්සවයකට ගිහිල්ලා අපි තුම සිටිසන්ෂිප් අපි කියන්නේ මේ වාගේ මේ මේ මේ වාගේ මේ පුරවැසි භාවයේ ගන්න උත්සවයට ගියා කියලා හිතන්නකො. ගියා කියලා ඔයා මේ සුද්දර අතට දෙන්න ඕනේ.
0: ඔව් ඔව්.
1: මෙහි අතට දෙන්න නම් ක්‍රමේ අතට දෙන්න නේ නයික. ඉතින් වාගේ වාටේ කියලා වෙන ඉංග්‍රීසියෙන්. ඉතින්
0: සහ අපි අර මේ ඒ ඕත් එක දෙනකොටත් අපිට සමහරවට කියන්න සිද්ධ වෙනවා දෙවියන් වහන්සේගේ
1: නාමයෙන්.
0: එතකොට ඒක
1: කියන්න
0: බුදුහාමගේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් කියලා කියන්න බෑ.
1: කියන්න බෑ. අන්න එක මම කියන්නේ. ඒතර බහුවාර්ගික බහුවාගම කියලා අපි කිව්වට නමට කිව්වට එතන කියන්නේ මේ මෙතන ඒකෙන් එකම දෙය කියවෙන්නේ මෙතන වර්ග එක එක රටවල් වලින් ආපු වර්ගෙන් ගොඩක් ඉන්නවා කියන විදිහට. නමුත් උඹලා මේ සංස්කෘතිය කියලා තමයි මේ සංස්කෘතියට අදාළව හිටපන්. එච්චර එහෙම නැතුව මේ මේ මේ ඒක මේ ඒක මික්ස් සම්බෝලයක් නෑ මික්සයක් නෑ හරි ඉතින් අපිට පොඩි පොඩි උපසංස්කෘතිය තියෙනවා නේද අපි ගෙදර එලා සම්බෝලයක් බදිය කනා වෙන්න පුළුවන් ඉතින් එහෙම යා ඒකින් එහාට ඇරෙන්න මේ මේ මේ ලොකු ලොකු දේවල් කරන්න බෑ ඉතින් ලංකාවෙත් එහෙම තමයි මම කියන්නේ සංගීතය කියන දේ ගැන කතා කරද්දී ඔය ඔක මික්ස් ඔක නිකන් මේ අර මේකකට මික්ස් කරනවා වගේ එහෙම මික්ස් කරන්න බෑ ඒක එහෙම කතන්දරයක් නෙවෙයි සංගීතය කියන්නේ ඕක සංස්කෘතියත් එක්කම එන්න ඕන දෙයක් අර මම කලින් කිව්වත් වගේ ඒ පොදු සංස්කෘතිය හැදෙන්න ඕනේ. ලංකාවේ පොදු සංස්කෘතිය ඒ කියන්නේ ඕක ගැන මම ඇත්තටම මම මුලින්ම ඕක ගැන ලිපියක් ලිව්වේ මම හිතන්නේ 1990 වගේ. ලංකාවේ පොදු සංස්කෘතිය කොයි කෙසේ විය යුතුද කියන එක. ඒ කියන්නේ මම කැම්පස් ඉන්න කාලේ. එතකොට ඒකෙත් මම කිව්වේ මේ මේ පොදු සංස්කෘතියේ ප්‍රධාන සංරචක සිංහල බෞද්ධ විය යුතුයි. අනිත් ජාතීන් ඒවා ඒවයින් මේක පෝෂණය විය යුතුයි. එතකොට ඒ සංස්කෘතිය තුළ තමයි හැමෝටම මේ ඒ මේ මේ සංවිධායක් හැදෙන්නේ. ඒ සංවිධාය හැදෙන්නේ මේ විදිහට. ඒ පොදු සංස්කෘතිය තුළ. නැතුව මේ අපි වෙන්වෙන්න ඉඳලා බරුවට පල්ලිය පන්සල මේ ඔක්කොම එක ළඟ ඇහුවා කියලා එහෙම සංවිධායක් හැදෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ නැහැ මේ විදිහට. මගේ මම දකින සංවිධායය මේ විදිහට වෙන්නේ පැතුම්.
0: බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි අබ්දත් අර වෙන වැඩසටහන් වලදී වගේම අපිටත් කාලය තමයි හරස් වෙලා තියෙන්නේ. තව සමුගින යන විනාඩි 5ක් 4ක් පමණයි තියෙන්නේ අපිට. නමුත් අර මම වැඩසටහන මුලින්ම කිව්වනේ අද ෆියාස් එක කතා කරනකොට ෆියාස් ගැන දන්නා අයට මතකේ අලුත් කරගන්න පුළුවන්, නොදන්නා අයට ෆියාස් ගැන හරි දේවල් දැනගන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ වැඩසටහන් පස්සේ තමයි ෆියාස් මිස්කින් කියන්නේ කවුද කියලා හරියටම මිනිස්සු දැනගන්නේ. මොකද ඔබේ හදවත ඇතුලේ තියෙන දේවල් අද අපි එළියට අරගෙන කතා කරා. හදවත ඇතුළේ තියෙන ශ්‍රී ලාංකිකත්වය අපි අද එළියට ගත්තා. ඔබේ හදවත ඇතුළේ තියෙන ජාතිකත්වය අපි අද එළියට ගත්තා. ජාතික සමගිය පිළිබඳව ඔබේ අදහස් අපි අද එළියට ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ හැම දෙයකටම එහා ගිය මනුස්සකම් පිළිබඳවත් ඔබ අපිට අද කියලා දුන්නා. ඉතින් ගීතයක් ගායනා කරන කෙනෙක්ගේ හදවත කොතරම් පිරලා තියෙනවද කියන එක ෆියාස් මිස්කින් අද මටත් ඒ වගේම ස්වර්ණ FM මහන් අපේ ආදරණීය සියලුම රසිකයන්ටත් කියලා දුන්නා. බොහොම ස්තුතියි. මේ රාත්‍රියේ දුරු කතර ගෙවාගෙන මේ සීතලේ මෙතනට නෝන මහත්තයත් එක්ක පැමිණීම සම්බන්ධයෙන් ඔබේ මේ ගමන් මගේ බොහෝ අය ඇති ස්තුති කරන්න අපි ඒ අවස්ථාවක් කරගමු.
1: ඔව් ඇත්තටම මුලින්ම දිල්හානි වගේ බිරිඳ මට හැම වෙලේම අත්තරක් වෙන්නේ එයා තමයි. ඉතින් හැමදේදීම කලා කටයුතු වලදී විතරක් නෙමෙයි ඉතින් සාමාන්‍ය ජීවිතයේදී හැමදේදීම මගේ පුතාල දෙන්න ඉන්නවා මෙහි. ඒ දෙන්නත් ආදරෙන් මතක් කරන්න ඕනේ. අකිලි අරිෂ්වි, ඒ වගේ මගේ ලංකාවේ ඉන්න මිත්‍රයෝ නෑදෑයෝ, ඒ වගේම මට ලැබුණ ප්‍රවීණ ඇසුර එහෙයි මෙහෙයි ඒ හැමෝම මට හැ වචනකින් හරි උදව් කරපු, වචනකින් හරි මාව දිරිමත් කරපු ඒ හැමෝම මේ වෙලාවේ මම මතක් කරනවා මගේ මේ ගමන මෙච්චර දුරෙන්ද.
0: පල්ලෙගම හාමුදුරුව හරි ලස්සන ගීතයක් ඔබට ලියලා දෙනවා. අපි ඒ ගීතය අද වැඩසටහන හමාර කරන්න තෝරාගත්තා.
1: ඔව් පල්ලෙගම හෙමරත්න හාමුදුරුව ලියනවා සොයා විමසා යන්නේ මගතොට. ඒක ඇවිල්ලා ඇතරම මම ගීතයක් ඉල්ලනකොට ඒක අපේ බිරිඳ ගැන තමයි ඇතරම ඒක ලියුනේ. ඒක ඇවිල්ලා මේ ගේහසිත ප්‍රේමය ගැන දිවෙච්ච අපූර්ව ගීතයක්.
0: ගීත අහන ගමන්ම ඔබට සමුදෙනවා ෆියාස් ඔබගේ ජීවිතයේ සියලුම
1: සංගීතවත් කරේ රෝහණ ධර්මකීර්ති මහත්තයා.
0: හොඳයි. ඔබ ජීවිතයේ සියලුම දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා අපි ස්වර්ණ FM අසන්නන් වෙනුවෙන් ඔබට සුප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද රාත්‍රියේ අපි එක්ක එකතු වුණාට.
1: බොහොම ස්තුතියි පැතුම් මරිමි අවස්ථාව ලබා දුන්නට.